සුභ සන්ධ්‍යාවක්. අද මැයි මාසේ 18 වෙනිදා. අද ඓතිහාසික දවසක්. අපේ රටට දෙවනිවර නිදහස ලබා දීලා අදට අවුරුදු 17ක් වෙනවා. අද ජාතික රණවිරු දිනය. 30 වසරක කුරිරු ත්‍රස්තවාදයෙන් මුළු ලෝකයම බෙලී තිබිච්ච මොහොතක ලංකාවේ පමණක් ඒ ත්‍රස්තවාදී කටයුතු නිසා මුළුමහත් ලංකාවම භීතියෙන් ඇලලී තිබුණු මොහොතක ඒ ත්‍රස්තවාදය මුලින් උපුටා දමමින් ශ්‍රී ලංකේ දේශයට නිදහස ලබා දීලා අදට අවුරුදු 17ක් වෙනවා. රණවිරුවන් සිහි කරමින් අද අපේ වැඩසටහන ආරම්භ කරන්නටයි අපේ මේ සූදානම.

අදත් වෙනද වගේම ලංකාවේ උණුසුම් තොරතුරු අපි ඔබ සමග වෙදාහදා ගන්නට සූදානම්. ඔබේ හදවතේ රාව ප්‍රතිරාව නැංගූ ගි සමුච්චයකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අපි අදත් වෙනද වගේම තෝරාගෙන තිබෙනවා. 94.2111 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය අදත් වෙනද වගේම අපි ඔබ වෙනුවෙන් විවෘත කරන්නේ මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා සහ චෝදනා මේ සියල්ලටම. කතා කරන්න අපට අපි සූදානම් පුරා දෙහෝරාවක් සතුටින් වගේම සෙනෙහසින් ඔබ සමග අදත් ගත කරන්නට. අපේ අලුත්ම SMS පණිවිඩ අංකයක් මතක් කරනවා 04-6-8-277-886 04-6-8-277-886 මුලින් මතක් කළා වගේම අද රණවිරු දිනය මැයි මාසේ 18 වෙනිදා. ඉතින් අපිත් උපන් බිමෙන් බොහෝ ඈතක වුණත් රණවිරුවන් සිහි කරනවා ඉතාමත්ම සෙනෙහසින්.

0: Deshe evenuin dividun, evagi matamange es ismas le nahar dandun, apiadarni ranaviruan, apialitwatavak. ජීවිතය තියෙන තුරාවටම සිහිපත් කරන වග මතක කරමින් තමයි අද ස්වර්ණ FM වැඩසටහන අපි ආරම්භ කරන්නේ. අයිබොන් සචින්ත.
1: අයිබොන් ප්‍රතුම් සහ අයිබොන් සිළුම් දෙනාටම.
0: මම හිතන්නේ 2009 මේ මාසේ මේවා කාලවකවානුව අපේ හදවතට දැනුණ බොහෝ ආඩම්බරයක් තිබුණ අභිමානයක් තිබුණ කාලවකවානුවක් වුණා. කොහොමද ඔබට දැනුණේ දවස්වල?
1: මගේ පුද්ගලික මතකයේ ගැන මම ඒ වෙද්දී උසස් පෙළ සඳහා සූදානම් වෙමින් හිටියේ. මං කොහමද රචින පෙට්ට ගෙදර යනලා තියාගෙන තිබ්බා මොකද අපි අවසාන අදීරේ කියන්නේ අප්‍රේල් පහුවෙලා මේ මාසයේ එළඹෙද්දී අපි දැනගෙන හිටියා මේක ඉවර වෙන ජයග්‍රහණයකින් කියන එක නමුත් අපි දැනන් හිටියද මේක කොයි වෙලාවෙයිද කියන එක ඉතින් මට මතක ආද වගේම දවල් 11 මාර්තු විතර තමයි නිල වශයෙන් රූපවාහිනී හරහා නිවේදනය කරේ 30 වසරක යුද්ධය ඉවර කරන්න ඒ ම්ලේච්ඡ තස්තවාදී නායකයාගේ මලසිරුර හමු වුණ බවත් එය තහවුරු කරගත් බවත් ඉතින් ඇත්තට මේ මොහොතේදී ඇතිවෙච්චේ හැඟීම මම හිතන අපිට අපි ජීවත් වුණේ කොළඹ පාසල් ගියත් කොළඹ අපිට යම් යම් බෝම්බ අද්දකීම් එහෙම නැත්නම් ඒ වගේ දේවල් තිබුණා විශේෂයෙන් පිත්තල හන්දියේ බෝම්බේ එහෙම මට මතකයි මම පාසලේ ඉඳද්දි පාසල් ටම් කිට්ටුවෙන් තමයි ඒ දේ වුණේ ඉතින් අපිට ඒ වගේ බොහොම සුළු අද්දකීමක් තියෙන්නේ ඒ තරන් අපිට වෙච්ච කම්පනයත් එක්ක බලද්දි රණවිරුවන් සිය දහස් ගණනක් තමන්ගේ ජීවිතය පූජා කරමින් අපි වෙනුවෙන් මේ යුද්ධ කරලා අපි වෙනුවෙන් ඒ සටන්ක ලබා දුපු නිදහස උත්තරීතරයි පැතුම්.
0: ඔව් අපි කොළඹ එහෙම නැත්නම් දකුණේ හිටියත් අපිට යුද්ධ බය දැනුණා. යුද්ධය උතුරට පමණක් සීමා වෙච්ච කාරණාවක් නොවේ. උතුරේ ඉන්න ආදරණීය ද්‍රවිඩ ජනතාව අතිශය ලෙස මේ යුද්ධයෙන් බැටකෑවා. ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනා මේ යුද්ධයට ඔවුන් කැඳවා ගත්තා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන්ට මේ යුද්ධය වෙනුවෙන් යන්නට සිද්ධ වුණා. අකමැත්තෙන් ගියොත් එහෙම අනිවාර්යෙන්ම බලෙන් ඇවිල්ලා අරන්ගෙන තත්ත්වයකට ගියා. ගෙදර වැඩිහිටියෙක් නැත්නම් පුංචි දූ දරුවන් පවා බලෙන් යුද්ධයට ඇදගෙන ගියා. ඔවුන් තමයි අපේ සොල්දාදුවන් ඉස්සරහට එනකොට මිනිස් වලල්ලක් විදිහට එවන් ඉස්සලා මේ පොඩි ළමයි. මේ විදිහට මිලේච්ච ත්‍රස්තවාදී යුද්ධයක් තමයි මේ මාසේ 18 වෙනිදා අවසන් කරන්නේ. ඊට පස්සේ තමයි අපිට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන ශ්‍රී ලාංකිකයන් විදිහට හැමෝටම එකට එකතු වෙලා එකම දජයක් යටතේ ඉන්න පුළුවන්කමක් ලැබුණේ. මම අර මතක් කළා වගේම මේ කොළඹ හිටපු අපටත් යුද බිය නිරන්තරයෙන්ම දැනුණානේ. ඔබ මතක් කරා පිත්තල හන්දියේ බෝම්බය. අපි පාසල් යන කාලේ මට මතකයි අපේ පාසල අයිනම JOC බෝම්බය. අපි ඉන්නකොට 9 වසර එතකොට කකුල් කෑලි ඇවිල්ලා වැටෙන්නේ අපි මේ ඉන්න පන්ති කාමරවලට මේ බෝම්බ හින්දා. ඊට පස්සේ අපේ පාසල්වල අපේ ආදරණීයන්ගේ කොච්චර අම්මලා තාත්තලා නැති වුණාද ඒ අයගේ එයාට තුවාල වුණාද මහ බැංකු බෝම්බේ හින්දා. මහ බැංකු ප්‍රහාරය නිසා දෙහිවල බෝම්බයක් මතක් කරන්න
1: කෝචි
0: බෝම්බේ. මේවා මේ කොළඹ ඇතුළේ සිද්ධ වෙච්ච දේවල්. ඔබට මතක ඇති මහරෑ ඇවිල්ලා අර කුරුම්බැට්ටි මැෂින් වලින් කොළඹ වට කරලා කොළඹට ගහනකොට කොහොමද මතකද කැලණිතිස්ස විදුලි බලාගාරයේ ඒ වගේම ආර්ථික මර්මස්ථාන වලට ගුවනින් ඇවිල්ලා බෝම්බ දාන්න හදපු අවස්ථාවල්. මේ කොළඹ අපි දැකපු යුද්ධය. මායින් ගම්මානවල ඊට එහාවට යනවා. රෑට ඇවිල්ලා ත්‍රස්තවාදීන්
1: කපලා
0: කොටලා යනවා. ඒතර අපේ දූ දරුවන් ඉගෙන ගන්න පාසල්වල ඉතාමත්ම බයකින් ඉගෙන ගන්න කාණු කපලා තිබෙන්නේ. බෝම්බයක් ඇහෙනකොට එහෙම නැත්නම් වෙඩිල්ලක් ඇහෙනකොට ළමයි කාණු වලට දුවලා ගිහිල්ලා හැංගිලා තමයි ඉගෙන ගත්තේ. මේ වගේ මිලේච්ඡ ත්‍රස්තවාදයක් තමයි අපි මේ අවසන් කරන්නේ. මෙසක ජාතියකට එරෙහිවවත් කිසිම ආගමකට එරෙහිවවත් කිසිම සංස්කෘතියකට එරෙහිවවත් කරපු යුද්ධයක් නොවේ. මිලේච්ඡ ත්‍රස්තවාදයක් ඉවර කරන්න කරපු මානුෂීය මෙහෙමක්.
1: ඔව් ඇත්තටම බතු මේ සම්බන්ධ ගොඩක් උදාහරණ තියෙනවා. මට ආසන්න උදාහරණයක් මට හම්බුණා. මම මේ ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ ඉඳද්දි කිල්නොච්චේ එක්තර තරුණෙක් ද්‍රවිඩ තරුණෙක් ඔහු දැන් රාජ්‍ය අමාත්‍ය සහකාර ලේකම්වරයෙක්. ඔහු සහ ඔහුගේ සහෝදරයව බලෙන් පැහැරගෙන ගියා ත්‍රස්තවාදී යුද්ධයට. ඔහුගේ සහෝදර යුද්ධේ මියැදෙනවා. ඔහු කෙසේ හෝ යුද්ධයේ අතරමැදදී ඒ කඳවුරෙන් පයනවා. පැනලා ඔහු නැවතත් ඔවුන් අල්ල ගන්නවා. අල්ලගෙන ඔහුට දසවද දෙදී යුද්ධ අවසාන කාලයේ හිඳ නැවතත් ඔහුව ෆ්‍රන්ට් ලයින් එකට දානවා. එතනින් ඔහු පයින්නවා. පැනලා ඊට පස්සේ ඔහු හමුදාවට බාර වෙලා රජරට විශ්වවිද්‍යාලයට තේරීපත් වෙලා අධ්‍යාපනය ලැබලා අද ලංකාවේ ප්‍රධාන අමාත්‍යංශයක සහකාර ලේකම්වරයෙක් කියලා කටයුතු කරනවා. ඉතින් අත්‍තරම ගොඩ දෙනෙක් මේ වගේ සත්‍යයන් දන්නේ නැහැ. ඒ සත්‍ය දේවල් දන්නේ නැහැ. අත්‍තරම මේක ඒකපාර්ශවීයව දෙවිඩ ජනතාවට වෙච්ච හානිය, විශේෂයෙන්ම LTT සංවිධානය නිසා වෙච්ච හානිය, කතරම් බුද්ධිමතුන් කතරම් වියතුන් ද්‍රවිඩ වියතුන් ඔවුන් විසින් නැති වුණා. ඇත්තටම මේ යුද්ධය හරහා නැවතුනේ ද්‍රවිඩ ජනතාවගේත් විනාශයක අවසානය. මොකද ඔවුන්ට ඔවුන්ගේ ගම්බිම් වලින් වෙන්න පුළුවන්, ඔවුන්ට ඔවුන්ගේ ජීවිකාව කරගන්න බැරි තැනටපත් වෙලා, ඔවුන්ගේ වියතුන්ට ඔවුන්ගේ දරුවන් ඉගෙන ගන්න බැරි තැනටපත් වෙලා, බලහත්කාරයෙන් යුද්ධයට අරන් ගිහිල්ලා මේ වගේ විනාශකාරී ප්‍රශ්න ගණනාවකින් ඔවුන්ව නිදහස් කරගත්ත දිනයක් තමයි ඇත්තටම මේ 19 වෙනිද කියන්නේ.
0: ඔව්, අවුරුදු 17කට කලින් බොහෝ පිරිසක් ජීවිත දානය දීලා තමයි මේ රට රැකගත්තේ. එහෙම නැත්නම් සමහර විටකදී අපි අද ලංකාවට යනකොට අපිට තියෙන පොඩි කෑල්ලක් විතරයි. ඉතුරු කෑල්ලට යන්න අපිට වීසා ගන්න තිබුණා. ඒ දවස්වල ඔබට මතක ඇති අපි යනකොට එක මුරපලක් ඉවර කරලා ඊට පස්සේ තියෙන යුද මුක්ත කලාපය කියලා තියෙනවා. ඒක පාස් කරලා ඊළඟට ගිහිල්ලා LTT සංවිධානයේ මුරපලකින් අවසරය අරගෙන තමයි යන්න පුළුවන් වෙන්නේ ඉතුරු කොටසට. හැබැයි දකුණේ වැඩ කරන ජනතාව හැමෝම මහන්සිලා ඒ උපේන මුදල් වලින් බදු මුදල් වලින් අරගන්න කෑම බීම තමයි මේ පැත්තට යන්නේ. එතකොට මේ විදිහට බොහෝ ප්‍රශ්නකාරීව තිබිච්ච වටාපිටාවක් තමයි 2009 දී අපි නැති කරගන්නේ. නමුත් අවාසනාවක මහත සචින්ත අපි මේ පිළිබඳව කතා කරන්න ඕන දෙයක් තමයි මේක බොහෝ දිනකට අද අමතක වෙලා තිබෙනවා. අමතක වෙලා තිබෙන්නේ මේ දකුණේ ජීවත් වෙච්ච අපිට. මොකද අපි කැමති නෑ මේක යලි යලිත් මතක් කර කර මේ පෑරිච්ච තුවාලයක් ඇයි ආයෙමත් පාර පාර දැන් මේක සුව වෙන්න දෙන්නේ නැත්තේ කියන මතේනේ අපි ඉන්නේ. අපි ওই යුද්ධ ගැන මතක් කරන්න ඕනේ. අපි දැන් හැමෝම සාමෙන් ජීවත් වෙන්න ඕනේ. ඔව් ඇත්ත, ඒක සම්පූර්ණයෙන්ම අපි පිළිගන්නවා. නමුත් අපි එහෙම වැඩ කටයුතු කරනකොට සමහර පාර්ශවයන් ඒ තුවාලය යලි යලිත් පාරගෙන වෙනත් ක්‍රමයකින් මෙතන තමන්ගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හදන එක තමයි තියෙන ගැටලුව.
1: ඔව් ඇත්තටම තු මම හිතන්නේ ඒක අපි බොහොම සාකච්ඡා මත බඳුන් කරතු කාරණා. විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි මේ ලංකාවේ අර ප්‍රභාකරන්ම කියලා තිබ්බන සිංහල මිනිස්සුනේ දැන් මතක සත දෙකයි කියන එක. ඇත්තටම එහෙම ගත්තන් පස්සේ අපි ඊටාම අකෘතඥතාවතිය විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාවේ අදටත් පළවෙනි ලෝක යුද්ධ වෙනුවෙන් සහභාගී වෙච්ච කට්ටිය වෙනුවෙන් සැපරුම් කරනවා. දෙවන ලෝක යුද්ධ වෙනුවෙන් සැපරුම් කරනවා. ලංකාවේ තේ දේවල් එහෙම කරනවා. ඒ කිසි දෙයක් අප ඍජුව සම්බන්ධ වෙච්චෝ අපේ පරම්පරාව කිසි කෙනෙක් අත්විඳමු දෙයක් නෙමෙයි. නමුත් මේ අපේ පරම්පරාව විසින් අත්විඳපු අපේ සහෝදර සහෝදරියෝ සටන් වැදිපු අපිව නිදහස් කරපු යුද්ධ සම්බන්ධව ඇත්තරම තියෙන මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම අපි සාධනීයව අපි මේක හිතන නමේ යුද්ධ අපි අමතක කරලා දාන හැමදේම අමතක කරන්න ඕනේ කියලා අපි හිතුවත් අනිත් පාර්ශවෙන් එක විශේෂයෙන්ම අපි දකිනවා විවිධාකාර දැන් මෙහෙත් සිඩ්නි වල ඒගොල්ලෝ සමරුම් පලකයක් ඉදිරිපත් කරලා මොකද්ද දවිඩ සංහර සතියක් මොකද්ද නිර්මාණය කරනවලු, වෙල්ලමුල් ලික්කවල් කැඳ මොකද්ද කරනවලු. ඇතර මංගේ මේ හැම දෙයක් කරම ඔවුන් උත්සාහ කරන්නේ මේ ඔවුන් අපි ශ්‍රී ලංකාවේ රජය විසින් පරාජය කරපේ ඊලාම් කියන සංකල්පය නැවත නැවත පවත්වාගෙන යමු. ඒ හරහා ඔවුන් අවස්ථානුකූලව මේ දේවල් හරහා කරන්නේ කෙසේ හෝ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් ඒ චර මතවාදයේ මියදෙන නොදී පවත්වාගෙන. මොකද වඩා වඩාම අහිතකර වෙන්නේ මේ මතවාදය. මොකද මතවාදය හරහා ඊළඟ පරම්පරාව මේ දේ දැකපු කෙනෙකුත් නැහැ හරියට, අහපු කෙනෙකුත් නැහැ හරියට. අතට ඕන ඊළඟ පරම්පරාව මේ දේ තේරුම් ගන්නේ මේ පිරිස් විසින් කියන බොරු හරහා. ඉතින් ඒක තමයි තියෙන ලොකුම හානිය සහ ලොකුම අවදානම. මොකද ඒ බොරු කාලයත් එක්ක සත්‍යබර සමාජගත කරනවා. අන්නේ සමාජගත වීම හරහා තමයි මම දැන් ප්‍රශ්න විදි මේක රජයන් වෙන්න ඕනේ, අපේ සිංහල ඩයස්පෝරා ලංකා ඩයස්පෝරා වෙන්න ඕනේ, මේ ඇත්ත වෙච්ච දේ ඇත්ත ඇති සැටියෙන් මතු කරන්න ඕනේ. ඒ වගේම අපි මේක විජයග්‍රහණයෙන් අවසන් වෙච්ච සමරුම. මේ විජයග්‍රහණ අපි සම්මුඛ ලෝකෙ කිසිම සිවිල් යුද්ධයක් මේ ආකාරයෙන් ඉවරුණා කියලා අපි නම් අහන්නේ නැහැ. ඉතින් ඒක අපි සමරන්න ඕනේ. තාමත් ඒ වෙනුවෙන් දුක් වේ වේදනාවෙන් ආබාධ වෙච්ච සරණවිරු තාමත් ජීවත් වෙනවා. ඒ වෙනුවෙන් සටන් කරපු සරණවිරු තාමත් ජීවත් වෙනවා. ඒ සිවිල් යුද්ධ තාමත් ජීවමානව ඉන්නවා. ඉතින් ඒ ජීවමාන වීරත්වයට අපි අපේ කෘතවේදීත්වය පුලපුද කරන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම මේ මම හිතන්නේ විශේෂයෙන් ශ්‍රී ලාංකේය සමාජය, සිංහල සමාජය වෙන්න පුළුවන්, දකුණ සමාජය වෙන්න පුළුවන්, මේ රාජ්‍ය යාන්ත්‍රණය වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක චන්ද බලාපොරොත්තුවෙන් එහාට ගිය නැත්තම් වෙන ඩයස්පෝරාව සතුටු කිරීමෙන් එහාට ගිහිල්ලා ඍජුව කරන්න ඕන දෙයක් අපි අපේ කෘතවේදීත්වය ඒ පරණ වෙනුවට පුද කරන්න ඕනේ ඒ කෘතවේදීත්වය පුද කිරීම තව පාර්ශ්වයකට කිසිම ආකාරයක හිතර දීමක් වෙන්න හැකියාවක් නැහැ
0: ඔව් සචින්ත මෙහෙමයි අපිට තවත් වැදගත් කාරණාවක් මතක් කරන්න ඕනේ යුද්ධය හමාර කරලා දැන්ට අවුරුදු 17ක් වෙනවා හැබැයි අපි සතුටුදායක වෙන්න ඕනේ එහෙම නැත්නම් අපි සතුටු වෙන්න ඕනේ යුද්ධය අවසන් කරගන්න පස්සේ තාම එක බෝම්බයක්වත් එහෙම නැත්නම් යුද්ධය සම්බන්ධ එක වෙඩිල්ලක්වත් උතුරු කොරේන් පත්තු වෙන්නේ නැගිනිරින් පත්තු වෙන්නේ අපේ ජනතාව ඉතාමත්ම සමගියෙන් සාමාන්‍ය ජනතාව ජීවත් වෙන්න උත්සාහ කරනවා නමුත් ඔබ මතක් කළා වගේම මේක පිටිපස්සේ තියෙන දේශපාලනය උතුරෙත් එහෙමයි දකුණෙත් එහෙමයි දේශපාලනඥයින් Tamanගේ බලය තියාගන්න තහවුරු කරගන්න බලය ලබා ගන්න මෙන්න මේ කාරණාවලට අහිංසක මිනිසුන් උතුරෙත් දකුණෙත් භාවිතා කරනවා දකුණට සමහර වෙලාවට මේ වීරත්වය එහෙම නැත්නම් මේ කෘතවේදීත්වය අමතක කරන්නේ දේශපාලනඥයෝම තමයි උතුරේ අලිත්තතාවක් කොටි සමරුම් කරන්නේ එහෙම නැත්නම් මේ වගේ සිහිකීම් ක්‍රීම් කරන්න උත්සාහ කරන්නේ දේශපාලනඥයෝම තමයි දැන් මේ පැති දෙකේම තරුණ තරුණියන් එහෙම නැත්නම් මිනිසුන් ඝාතනය වෙනවානේ විදුද් යුද්ධයක් කියන්නේ ඒක ඒ නිසා තමන්ගේ පාර්ශවයෙන් මියදුන අයව සිහි කිරීම මනුෂ්‍ය ගතියක් ඒකට අපිට කිසිසේත්ම බැහැයි කියනවත් ප්‍රතික්ෂේප කරන්නවත් බැහැ ඒක දෙපාර්ශවයටම පොදුයි අපිට අපේ සොල්දාදුවන් ඒ අයගේ පවුල් ඉතාමත්ම වටිනවා වගේම දෙමළ ජනතාවට ඒ අයගෙන් මියදුන අයවත් වටිනවා ඒ නිසා මියදින අයව සිහි කිරීමේ ප්‍රශ්නයක් නැහැ මෙතන නමුත් ඒ මුවාවෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා නම් යමක් අපි බලාපොරොත්තු වෙනවා නම් වෙන යමක් මම හිතන්නේ එතන තමයි වැරද්ද තියෙන්නේ මම දකිනවා දැන් ඔබ කිව්වා වගේම සිටි නගරේ ස්මාරක කිහිපයක් විවෘත කිරීම කරනවා හැම ස්මාරකෙම කියන්නේ ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනයක් වුණා කියලා මම දැක්ක එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරන ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් එතුමා ගිය සැරේත් මේ ප්‍රකාශය ওই විදිහටම කරා ද්‍රවිඩ ජනතාවට මේ තත්ත්වයට මූණ පානට සිද්ධ වුණේ ඔවුන් ද්‍රවිඩ ජනතාව වීම නිසාම පමණයි කියලා. ඒක තමයි එකම හේතුව ඔවුන් ද්‍රවිඩ ජනතාව වීම. සහ ඔවුන් කියනවා ලංකාවේ අය මේ ද්‍රවිඩ භාෂාවට වෛර කරනවා සහ ඔවුන්ගේ සංස්කෘතියට වෛර කරනවා කියලා. දැන් මේක සම්පූර්ණයෙන්ම අසත්‍යක්නේ. අසත්‍ය කාරණා තමයි පළවෙනිම සමූල ඝාතනයක් කියලා දෙයක් කිසිසේත්ම සිද්ධ වුණේ නැහැ. මේක මානුෂීය මෙහෙමක් ඔබ දැක්කනම් ඒක අවසාන කාලවකවානුවල ඒ සාමාන්‍ය ජනතාව ඇවිල්ලා බාර වෙච්ච හැටි හමුදාවට බාර වුණ හැටි හමුදාවට සලකපු හැටි සහ හමුදා ඇතුළු කණ්ඩායම් දකුණේ මිනිස්සු එයට සලකපු හැටි දිහා බැලුවාම මේක ඇත්තටම මානුෂීය දෙයක්. ඔබ කියනවා වගේ එහෙම නැත්නම් ඒ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා වගේ සචින්ත මේ අපි ළඟ කිසිම මේ භාෂාව හිතාවත් එහෙම නැත්නම් ආගමක් නිසාවත් සංස්කෘතියක් නිසාවත් එහෙම ප්‍රශ්නයක් නැහැ දැන් කොළඹ වැල්ලවත්ත අපි ජීවත් වෙච්ච ප්‍රදේශවල කොච්චර ද්‍රවිඩ ජනතාවත් එක්ක අපි සහයෝගයෙන් ජීවත් වෙනවද කඳුකරේ ගත්තොත් තනිකරම ද්‍රවිඩ ජනතාව ජීවත් වෙන්නේ මේ තේවතු ආශ්‍රිතව අපි එහෙම කොහෙකදවත් ඔයා දෙමළ මම මුස්ලිම් ඔයා සිංහල එහෙම කියලා නැහැනේ නමුත් මෙන්න මේ වගේ ගැටලු ඇති කරමින් පවතිනවා මේ හැම දෙයක්ම පිටුපස තිබෙන්නේ යම් දේශපාලන අරමුණක් කියන කාරණාව තමයි මට හැඟෙන්නේ
1: අනික කාරණාද මත්තන් පෙතුම් දරුම් ගන්න ඕන කාරණාව සිඩ්නි වල විශේෂයෙන්ම ඔස්ට්‍රේලියා ජීවත් වෙන ද්‍රවිඩ ඇතම් ප්‍රජා තාමත් ඉන්නවා මේ ඇසයිලම් සීක වීසා එකේ ඒ කියන්නේ සරණාගත භාවය කියන වීසා එක ඔවුන්ට ඇත්තම සරණාගත භාවය හරහා PR එක ලබා ගන්න ඔවුන් තහවුරු කළ යුතු එකම දේ තමයි ප්‍රධානම දේ තමයි තාමත් ඔවුන්ට දෙමළ ජාතිකෙක් වීම නිසා ශ්‍රී ලංකාව අනාරක්ෂිතයි කියන කාරණාව. ඉතින් ඇත්තටම ඔවුන් මෙහෙදී කරන් ඉන්නේ ඇත්තටම තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් නැති ප්‍රශ්නයක් ඇති කරමින් කරුණු මතු කිරීමේ තත්ත්වය තමයි ඇත්තටම ඔවුන් මෙහෙදී කරන්නේ. ඇත්තටම මම හිතන්නේ මේ වගේ දේවල් සම්බන්ධව අපේ මහා කොමසාරිස් කාර්යාලය විශේෂයෙන්ම ඒ සම්බන්ධ වකිම පෙරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කැනබරා තියෙන මහා කොමසාරිස් කාර්යාලයට. ඔවුන් මේ සම්බන්ධව කුමන ක්‍රියාමාර්ගයක් ගත්තද කියන සම්බන්ධව අපිට අදහසක් නැහැ. නමුත් ඔවුන් ක්‍රියාකාරීව මේ සම්බන්ධව කටයුතු කළ විශේෂයෙන් මම හිතන්නේ ලබන සතියේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යතුමා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියුතු වෙනවා. බලාපොරොත්තු වන ඔහු මේ සම්බන්ධව තමන්ගේ මතය ප්‍රකාශ කර ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය මේ වෙනුවෙන් ප්‍රකාශ කරයි කියලා.
0: අනිත් කාරණාව අපි මේ සාකච්ඡාව ඉවර කරන කලින් මතක් කරන්න ඕනේ සචින්තේ තමයි ඔබ අර මුලින් ඉතාමත්ම සියුම් ලෙස ඒ මතක් කිරීම කරා මේ අලුත ඉපදෙන පරම්පරාව සහම යුද්ධය කිසිම දෙයක් දන්නති පරම්පරාවට ලබා දෙන පණිවිඩේ. මන් දැක්කා ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ඇමරිකාව, ස්විසලන්තය මේ වගේ රටවල් ගණනාවක බටහි රටවල් හැම එකකම වගේ මේ ස්මරණය සිද්ධ වුණා. දැන් මේ ඔවුන් එක දෙමළ ජනඝාතක සමූල ඝාතක ස්මරණයක් කියලා තමයි ඒක කරන්නේ. ඊට කලින් සතියේ LTT සංවිධානයට වසර 50ක් පිරීම නිමිත්තෙන් කියලා වැඩ කළා. දැන් මේ කාලාන්තරේ මේ සති ගානක් තිස්සේ කරගෙන යන වැඩක්.

0: එතකොට දැන් මේ දවස්වල අපිට එනවනේ වීඩියෝ පට සහ ඡායාරූප නිරන්තරයෙන්ම අපිට ලැබෙමින් පවතිනවා. ඒ වගේ තියෙන සමහර ඒවා දිහා බැලුවම පුංචි ළමයි අවුරුදු 10ක්වත් නැති ළමයි. ඔවුන්ගේ අතට ඒ බැනර් එකක් දීලා ඔවුන්ගේ සමහර ඇඳුම් අර ලේපැල්ලම් වලින් මේ සුදු පාට ඇඳුමේ රතු පාට ලේපැල්ලම් තියෙන විදිහට තමයි අඳවලවන්නේ. ඉතින් හිතන්න මේ විදිහට ඒ ළමුන්ගේ මොළ සෝදමින් මේ කරන කටයුත්ත කොතරම් ඛේදජනකද කියලා කොතරම් සුදුසු නැති දෙයක්ද කියලා දැන් මේක මේ නැති දෙයක් ඒ ළමයන්ගේ හිතවලට කාවද්දමින් මේ කරන කටයුත්ත ඔබ ඔය කියනවා වගේ සමහරට ඉතිහාසයේදී තව අවුරුදු 20කින් 30කින් විතර ඒ ළමයි හිතන්නේ ඒක තමයි ඇත්ත කියලා. අපි ඒක තමයි නැති කරගන්නට ඕනේ. මොකද සිංහල දෙමළ මුස්ලිම් බර්ග එහෙම නැත්නම් මැලේ මේ සියලුම ජාතිකයන් එකට එකතු වෙලා ජීවත් වෙන පුංචි රටක් ලංකාව. මේ ලංකාව දෙකට බෙදාගෙන මේ කෑල්ල ඔයාට මේ කෑල්ල මට අපි මුස්ලිම් අපි සිංහල අපි දෙමළ කියලා බෙදාගෙන ඉන්නවට වඩා එක ශ්‍රී ලාංකීය දජයක් යටතේ එක ශ්‍රී ලාංකීය ගීතයක් යටතේ ජාති ගීයක් යටතේ අපිට එකා වගේ ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් කාටත් ඇයි මොකක් තියෙන ප්‍රශ්නේ. දැන් ඔය ඔස්ට්‍රේලියාවේ අපි සිඩ්නි ගත්තොත් එහෙම සිඩ්නි මෙල්බර්න් වලත් පුංචිට තිබුණා නමුත් ඒ පිළිබඳව වාර්තා අපි කළේ නැහැ. ඒ ඒ හැමෝම කවදාකවත් ලංකාවට යන්නේ නැහැනේ. අර ඔබ කියනවා වගේ සමහරට ඔවුන් මේ අනාතේන් විදිහට වීසා එකට ඇප්ලයි කරනවා වෙන්න පුළුවන්. ඔවුන්ට ඒක නොලැබුණොත් ඉතින් ඔවුන් යන්නේ. නමුත් මේ ඔවුන් ලංකාවට ගිහින් ලංකාවේ මිනිසුත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. මේ අර විනෝදෙට වගේ අනිත් අය අවුස්සගෙන කරන වැඩක් විදිහට
1: තමයි මේක තියෙන්නේ. ඇත්තටම විනෝදෙට වරපට වැදගත්ම කාරණා තමයි වීසා ග්‍රෑන්ට් වෙන්න නම් ලංකාව අනාරක්ෂිතයි කියන එක සම්බන්ධව සාක්ෂි සාධක සහිතව ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට මතවාදයක් තියෙනවා. ඔවුන් මේ try කරන්නේ ලංකාව ආරක්ෂිතයි කියන එක සම්බන්ධව ඇත්ත ලංකාව ආරක්ෂිතයිනේ. ඒ එසේ නොවනවා කියන එක දිගින් දිගටම මතයකට පවත්වාගෙන යන්න. එය එහෙම නොවුනොත් ඔවුන්ට ඇත්ත ලංකාවට යන්න වෙනවනේ. ඔවුන්ගේ වීසක බොහෝ වෙලා ඉන්නේ වීසක තාමත් මේ ඇසයිලම් සීක කියන වීසක කාණ්ඩය ඇතුළත තියෙන්නේ. ඔවුන්ට මේ දෙමළ වීමක පොද අර මන්ත්‍රීවරයා ප්‍රකාශයේ බරපතලකම ඒකයි. ඔවුන්ට දෙමළ වීම නිසා තමයි ලංකාව ආරක්ෂිත වෙන්නේ. ඒ හින්දා තමයි ලංකා ඔස්ට්‍රේලියාවේ ප්‍රොටෙක්ෂන් එහෙම නැත්නම් ආරක්ෂිතභාවය ඔවුන්ට අවශ්‍ය වෙන්නේ. මොන ඉතාම සංවිධානාත්මක ඉතාම සැලසුම් සහගතව කරන වැඩපිළිවෙළක් මේක.
0: සචින්ද අපි මේ කතාව හමාර කරමු. නමුත් ආණ්ඩුව පැත්තෙන් රජයේ පැත්තෙන් අතිශය වගකීමක් තියෙනවා බැරෑරුම් වගකීමක් තියෙනවා මේ වෙලාව විශ්ත කරන්න ඕනේ. ඔවුන් මේ වෙලාවේ නිහඬයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. ෆේස්බුක් එකට නිතරම අප්ඩේට් වෙන එකක් නේක. තාමත් රණවිරුවන් වෙනුවෙන් යමක් දාලා තිනවා. දැන් වෙලාව ඔස්ට්‍රේලියාවේ 8:00. ලංකාවේ වෙලාව මේනකොට 4:00 හැන්දෑවේ. තාමත් එක පෝස්ට් එකක් දාලා තියෙනවද? නැහැ. දාලා නැහැ. එතකොට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඔස්ට්‍රේලියාවේ තියෙන කිසිදු රණවිරු සමරමක්කට ගිහිල්ලා තියෙනවද සංවිධානය කරලා තියෙනවද? මෙල්බර්න් කොන්සල් කාර්යාලයට රණවිරු සමරමකට ආරාධනා කරා ඊයෙන්ද කියලා එක්කෙනෙක්වත් ආවේ නැහැ. එක්කෙනෙක්වත් ආවේ නැහැ. මේ වෙලාවේ ඔය කොන්සල් වරිය අහන් ඉන්නවා නම් ඔබතුමියට මම මේ කියන්නේ. ඇයි එන්න බැරි? ශ්‍රී ලංකා වෙනුවෙන් අපි කරපු වැඩේට ඔබතුමීට අපි ආරාධනා කළා. ඇයි එන්න බැරි? සචින්ත ඔන්න අපේ ආණ්ඩුව විදේශගතව මේවට ක්‍රියාත්මක වෙන හැටි. දැන් කොන්සල්වරුන් මීට කලින් තිබිච්ච රණවිරු සැමරුම් වලට ආවා. ඇවිල්ලා ඔවුන්ගේ දායකත්වය ලබා දීලා කතා පවත්වලා අපි මතක් කරන්නේ කපිල ෆොන්සේකා මහත්මයා එහෙම ඇවිල්ලා ඒ තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරා. ඊට කලින් ආණ්ඩුකාරවරු පවා ඇවිල්ලා ඒ අයගේ ස්ථාවර ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ආරාධනා පත්‍රයක් ආවම මේක කුණු බක්කියට දාන්න. ගිය අවුරුද්ද ආවෙත් නැහැ, මේ අවුරුද්ද දෙන්නෙත් නැහැ. ගිය අවුරුද්ද නම් කෝ අපි තාම සෙටල් වෙනවා කියලා. දැන් යන්න තමයි ඊළඟට සෙටල් වෙනවා. අවුරුදු 3යි ඉන්නේ මේ කොන්සල්. දැන් යන්න සෙටල් වෙනවා ඇති. ඉතින් ඇයි මොකද්ද මේ? ඉතින් කොහොමද දැන් සිඩ්නි නගරය මම සුමාන දෙකකට කලින් ගිහිල්ලා ඔය මේ සුමාන තුනකට කලින් ගියපු වෙලාවේ ඔය LTT සංවිධානයේට වසර 50 පිරීම නිමිත්තෙන් කරන ඡායාරූප පෙන්නුවා. අද වෙනකන් කිසිම දෙයක් කළා නැහෙනි. කොහොමද තහනම් සංවිධානයකට එහෙම අවසර දෙන්නේ? කෝ අපේ කොමසාරිස් කාර්යාලය ඇතුළේ තියෙන ඔත්තු සේවාවන් මොනවද නැද්ද? සහ ඔවුන්ට ඇයි බැරි කතා කරලා මේ කියන්න? දැන් අද දක්වාම කිසිම ප්‍රකාශයක් කරලා තියෙනවද මහ කොමසාරිස් කාර්යාලයෙන්වත්? මොකෙන්වත් නැහෙනි. ඇයි මේ එහෙම කියන්නේ ආණ්ඩුවකට තියෙන අවක්කීමක්. අපි මේ කතා කරන්නේ මේ ත්‍රස්තවාදයේ යලි හිස ඔසවන්නට පුළුවන් අපි නිවට නියාලු විදිහට හිටියොත් එහෙම. ඒ වගේම ඔබ කියනවා විජිතේරත් මහත්මයනවා කියලා මං හිතන්නේ මේ මාසේ 31 වෙනි තමයි ඒක ස්ප්‍රින්ග් වේල් නගර ශාලාවේ තියෙන අපි ඒ කටයුතු මතක් කරනවා. ඔන්න ඔබ හැමෝටම අවස්ථාව තියෙනවා මේක අහන් ඉන්න ආදරණීය හිතවතුන්ට විදේශගත වෙලා ඉන්න ගිහිල්ලා කෙලීම මූණට අහන්න. මූණට අහන්න මේ විදේශ කටයුතු ඇමතුමාවන් පස්සේ විවෘත ආරාධනාවක් නේ තියෙන්නේ. එහෙම කියන්නේ ආණ්ඩුවකට තියෙන අවක්කීමක්. අපි මේ කතා කරන්නේ මේ ත්‍රස්තවාදයේ යලි හිස ඔසවන්නට පුළුවන් අපි නිවට නියාලු විදිහට හිටියොත් එහෙම. ඒ වගේම ඔබ කියනවා විජිතේරත් මහත්මයනවා කියලා මං හිතන්නේ මේ මාසේ 31 වෙනි තමයි ඒක ස්ප්‍රින්ග් වේල් නගර ශාලාවේ තියෙන අපි ඒ කටයුතු මතක් කරනවා. ඔන්න ඔබ හැමෝටම අවස්ථාව තියෙනවා මේක අහන් ඉන්න ආදරණීය හිතවතුන්ට විදේශගත වෙලා ඉන්න ගිහිල්ලා කෙලීම මූණට අහන්න. මූණට අහන්න මේ විදේශ කටයුතු ඇමතුමාවන් පස්සේ විවෘත

0: කොන්සල් වරියත් ඊමේල් බලනවා ලෙදාට. එතුමිය ඔය පැත්තකට නගාලා අහන්න ඇයි ආවේ නැත්තේ මේ මේවට ඉන්නේ නැත්තේ මොකද කියලා. බලමු අපි කොහොමද ඒකට උත්තර දෙන්නේ කියලා.
1: අතර මං කියන්නේ මොකටද මෙහෙම උත්තර දෙන්න පුළුවන් gitu අර. කන කකුල මහ කකුල ඇදේට යද්දි ඉතින් පොඩි කකුල කෙලින් යන්නේ නැහනේ. ඉතින් එහෙනම් රාජ්‍යයේ අත් ගන්න සම්යම් ප්‍රතිපත්තිය අනුව තමයි රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ප්‍රමුඛතාවයෙන් කියලා ලැබෙන්නේත් ඒ විදිහට. මොකක් රජයේ ප්‍රමුඛතාවය ඇතුලේ ක්‍රීඩා වලට එතකොට රජයේ ආයතන ප්‍රමුඛතාවය තියෙන ක්‍රීඩා වලට. අතී ඒකම තමයි මං හිතන්නේ මේ සමහරක් වෙලාවට ඉතින් නිලධාරී මට්ටමෙන් ගත්තම නිලධාරීන්ටත් පුද්ගලිකව තියෙන තත්ත්වයන්ට වඩා තමන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් අර රජයේ ප්‍රතිපත්තිය ඉන්නේක රජයේ ප්‍රමුඛතාවය දෙන්න මොකටද රජයේ හැසිරෙන්නේ කොහොමද? ඉතින් සමහරක් විට අපිට ඕක ඉතින් මේ මෙහෙම කියනකොට හොඳම දේ තමයි මං හිතන්නේ විදේශකට ලැබෙත්තුපත් ඉන්නවා. ඒතර කොන්සල් තුමා කුමියත් එයි තාරාපති කියන එක නත් එයි
0: මුලින්ම අහන්න
1: මොනවාද බලා තුන්දෙනාම ඉන්නකොට
0: හොඳයි 8:35යි තවසෝල් මොහොතේ අපි ලංකාවේ යාපනයේ ප්‍රදේශයට යනවා.

Kuriru Trastavadi na Pedeshi Mudavagina, Vasarda Hatak Pirina Mohotedi. Upan Bimen Boho Atakuna Tape Ranaviruan Sihikarna Mohotak me. Api Matakala Vagema, me Yudde Nisa Boholes a Batakave Uture Adarnia Dravida Janatava. විශේෂයෙන්ම යාපනයේ ප්‍රදේශයේ ඉන්න අපේ ආදරණීය ද්‍රවිඩ ජනතාව. අපි දැන් යාපනයට යනවා මේ මොහොතේදී සජීවීව මේ මොහොතේ මේ වෙනකොට අවුරුදු 17කට පස්සේ ඉතාමත්ම සාමකාමී ලෙස ජීවත්

0: තෙන්ඩ පුළුවන් වාතාවරණයක ඉන්න මොහොතක තමයි අපි මේ යාපනයට ගිහිල්ලා සජීවීව කතා කරන්නේ. එදා යුද්ධයෙන් දරුණු ලෙස බැටකාපු මගේ ආදරණීය මිත්‍රයා අරුන් සිද්ධාර්ථන් හම්බ වෙන්න. අයිබෝන් අරුන්.
1: අයිබෝන් පෙතුම්. අයිබෝන්.
0: අද මැයි මාසේ 18 වෙනිදා. දකුණේ අපිට දැනෙන හැඟීම උතුරේ ඉන්න ඔබට දැනෙනවද?
1: අනිවාර්යෙන් දැනෙනවා. අනිවාර්යෙන් දැනෙනවා. දැනෙනවා. නමුත් මේ දැන් මේ යාපනේ උතුරු පළාතේ දැන් තියෙන වාර්තාවරණය බලනකොට බයත් හිතෙනවා. ඒක අතකින් ඇත්තටම.
0: මොකද්ද වෙන්නේ මේ වෙලාවේ?
1: මොකද්ද මේ දැන් යුද්ධය ඉවර වෙලා අපි අවුරුදු 16ක් ගිහිල්ලා මිනිස්සු දැන් මාර විදියට නිදාසෙන් ජීවත් වෙන්න පටන් ගන්න තියෙනවා දැන්නේ. යුද්ධය ඉවර වෙනුනාම ගොඩක් ප්‍රශ්න තිබුණා පොඩ පොඩ මේ වෙලා. මේ අවුරුද්දේ මේ දැන් අන්තිමට පළවෙච්ච GCA level exam වලින් අවුරුදු 50න් පස්සේ ඇත්ත 74න් පස්සේ පළවෙනි වතාවට island first chava කිල්නොච්චි මහාවිද්‍යාලයේ ළමයෙක් maths A level වලට. ඉතින් ඒ ඔක්කොම මේ යුද්ධ කාලේ කිසිම කෙනෙක් එහෙම වුණේ නැහැ. ඒ message එක අපිට දෙන්නේ අපිට ඒකනේ. ඉතින් එහෙම තියෙද්දි දැන් නැවත මොකක්ද තමල් ජිනෝසයිඩ් නැත්නම් සමුළු ඝාතන රිමෙම්බරන්ස් මතක් කරනවා කියාගෙන ඇතැම් දේශපාලන පක්ෂ මේ සාමාන්‍ය මිනිස්සු ස්වේච්ඡාවෙන් කරන දේවල් නෙමෙයි දේශපාලන ගොඩක්ම ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් ඊළඟේ තමුඩරස කච්චි සුමන්ද්‍රම්ලාගේ මේ දෙක තමයි මිනිස්සු බස් කාලා ඇදලා මුල්ලි වායිකල් වල ලොකු සෙනග බස්සල පාර පාරෙන් පාරට කැඳ බෙදනවා මුල්ලි වායිකල් කැඳ බිවි අපි කියාගෙන එතන කොටි සින්දු දාගෙන බැනස් වල අර ඊලම් කැල්ලි ගාගෙන නැවත අර සිංහල ජනතාවටයි අපිටයි විරුද්ධව දැන් සිංහලයා අපිට ගැව්වා වගේ ඒ වගේ ප්‍රචාර අරගෙන යනවා. ඉතින් ඒක කිසිම රාජ්‍යයෙන් නීති අනුකූලව බාධා නොවන විදියට ඒව කරන්න ඉඩ දීලා තියෙනවා. ඒකත් එක්කම මම දැක්ක කොළඹදී අර මේ මොකද රණවිරු ස්මාරකවලට මල් තියන්න ගිය අයව එතනින් එලවනවා පොලිසියෙන්. ඒක දැන් මේ විනාඩි පහකට ඉස්සෙල් දැක්කේ මම නිවුස් එකෙන් හරියට ඒක බලා ගන්න බැරුව ගියා. නමුත් මේ පැත්තෙන් මේ වගේ විදියට අර දැන් මැරිච්ච මිනිස්සු සීපත් කරන එක කිසිම ඒක කිසිම කෙනෙක් ඒක එපා කියන්නේ නැහැ. සිංහල මිනිස්සු එපා කියන්නේ නැහැ. දෙමළ මිනිස්සු එපා කියන්නේ නැහැ. නමුත් මේක මැරිච්ච මිනිස්සු මොවාවෙන් කොටි මතවාදය නැවත මේව කරන වැඩපිළිවෙලක් පෑදිලිවම උතුරු පළාතේ අරන් යනවා. ඒකත් එක්කම ඉන්දියාවේ ඒ වගේ වැඩපිළිවෙලක් අරන් යන බව පේනවා. ඉතින් ඕව බලනකොට ඇත්තටම මට නම් අද සම්පූර්ණ මේ යන් අරියරම කිව්වනම් බයක් හිතුණා. මේ කියන්නේ තව අපිට තව අවුරුදු 15ක් 20ක් යනකොට නැවත මේ වගේ ගැටුම්කාරී තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද කියලා වගේ හැඟීමක් ඇති වුණා. දැන් මේ මේ මේ මේ ආණ්ඩුවත් එක්ක මේ ආණ්ඩුව පොසිෂන් වෙලා ඉන්න විදිය බලනකොට මේක මේම ඒගොල්ලොන්ට ඒ බරපතලකම සමහර විට පාලකයොන්ට තේරෙන්නේ නැති වුණාට දැන් අපි මේ පැත්තේ ජීවත් වෙන හින්දා අපිට මේක තේරෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළුවට මේ විදියටම තමයි දැනට අවුරුදු 34කට ඉස්සෙල්ලා දැම්මේ. ඒකත් දැම්මේ මේ පක්ෂවල තමයි මේ වගේ විස බීජ දාලා තමයි අන්තිමට නිකන් අපි පොඩි පොඩි ප්‍රශ්න හැම රටේම තියෙනවා වගේම ප්‍රශ්නවල තමයි මේ රටේ තිබුණේ. ඒව කතා බහ කරලා කාලෙකින් ආරියට අදාගෙන ඉස්සරහට අපිට යන්න තිබුණා රටක් හැටියට. නමුත් ඒව තමන්ගේ දේශපාලන වාසියට සාමාන්‍ය මෝඩ මිනිස්සු සාමාන්‍ය මෝඩ කියන්නේ ලොකු දැනුමක් නැති මිනිසුන්ව ජාතිවාදයෙන් අවුස්සල ආයුධ දීලා ඒගොල්ලොන්ට තව ඔය දන්නව අපේ ගෝලීය දේශපාලනත් එක්ක ඉන්දියාවෙන් ඒකට අනුබල දීලා දැන් අපි අවුරුදු 50ක් පිටිපස්සට අරියටම ඇදලා දාලා අපි ආර්ථිකය කුඩු කරලා තමයි මේක නිවා වුනේ ඉවර වුනේ. දැන් නැවත මේ වගේ දේවල් බලනකොට ඇත්තටම මේ හරිම එක පැත්තකින් දුකක් ඇති වෙනවා. මේ වගේම දැන් ඕවල්ට පිටිපස්සේ යන කොල්ලෝ දැන් පිටරටේ ඉන්න කොටි ඉතුරු වෙච්ච කෑලි ටික එකතු වෙලා යමන සල්ලි වලට නැවත මේ වගේ දයක් මේ රටේ ඇති කරන්න උත්සාහ කරන බව පේනවා. මොකද අපිට යුරෝප් වලින් එන නිවුස් ඒ තියෙන කන්ටැක්ට් කරා ඒ ඉන්න අය කියනවා අරගොල්ලෝ ටාගට් කරනවලු 2050 තව අවුරුදු 25ක් ගියාම මේ වගේ සන්නද්ධ අරගලයක් මේ ලංකාවේ ඇතුලේ පටන් ගන්න ඕන කියන අදිස්ථානකින් වැඩ කරන කණ්ඩායම ඉන්නවා කියලා එයින් කියන. ඒ කියන්නේ ඒගොල්ලෝ රට අල්ලනද නැත්ද කෙසේ විතත් ආයුධ ප්‍රශ්නයක් නැවත ඇති කරාම ඒ පිටරටවල ඉන්න අයට ඒගොල්ලෝ අරන් යන ඒ සුභෝගී ලක්ෂරි ඒ ඒ ඒ මොකද කොන්ෆ්ලික්ට් පිටිපස්සේ තියෙන ඉකොනොමි එක සල්ලි ඒ ඔක්කොම කරාගෙන ඉස්සරහට අරන් යන්න පුළුවන් කියලා.
0: දැන් මේ වෙනකොට අපිට පේනවා අරුන් මුළු ලෝකය පුරාම අලුත්ම රැල්ලක් මතුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම බටහිර රටවල්වලත් ඒ වගේම අනෙකුත් රටවල්වලත් ආයමත් වතාවක් මේ දෙමළ නිජබිම සංකල්පය සහ ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කරායයි කියන කාරණාව වගේ දේවල්. ඔබ යාපනයේ ඉපදුන, යාපනයේ හැදුලා වැඩලා යුද්ධයේදී යාපනයේම ඉඳලා බැටකාපු තරුණෙක්. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ තිබුණා ඊයේ පෙරේද දවසේදී ස්මාරකයක් විවෘත කරා. ඒ ස්මාරකය ඔවුන් නම් කරලා තිබුණේ ද්‍රවිඩ ජනතාවගේ සමූල ඝාතන සිහි කිරීමේ ස්මාරකය කියලා. එහිදී ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් මෙහි කම්කරු පක්ෂය නියෝජනය කර නිව සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කරනවා මේ ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය වුණේ ඔවුන් ද්‍රවිඩ ජනතාව නිසාමයි, වෙන කිසිම හේතුවක් තිබුණ නැහැ. සිංහල හෝ එම නැත්තම් රටේ අනෙකුත් ජනතාව ද්‍රවිඩ භාෂාවට වෛර කළා, ද්‍රවිඩයන්ගේ සංස්කෘතියට වෛර කළා කියලා. මේ කතාව කෙතරම් සාධාරණද ඔබට අනුව? ඔබ ද්‍රවිඩ ජාතිකයෙක්, ඒ වගේම ඔබ යාපනයේ ඉපදිලා යාපනයේ හැදිලා යුද්ධයේ වෙලාවේදී යාපනයේ හිටපු තරුණයෙක්, ද්‍රවිඩ නිසාවෙන්ම ඔබට ඇති වෙලා තිබුණ ප්‍රශ්න මොනවද තිබුණේ?
1: ඒක පැතු මම තේ සිඩ්නි මේක දැක්කා. දැකලා අපි එයාට අරේ ඒ මොකද ඒ මොකද ඒ සෙලිබ්‍රේෂන් ඒකට පාර්ටිසිපේට් වෙච්ච අර ඒ ලෝකල් පොලිටිෂියන් කෙනෙක්ගේ එයාට ලියුමකුත් අපි ලෑස්ති කරා යවන්න. මේ ඔගොල්ලෝ මේම කරන එක ඇත්තටම මේ දෙමළ මිනිසුන්ට මේ ජීවත් වෙන 155,000කට වැඩි දෙමළ කතා කරන මිනිසු මුස්ලිම් මිනිසුත් එක්ක දැන් අපි 130,000කට ආසන්නව වතුකරේ ජනතාව උරේ නැගිනහිර දෙමළ මිනිසු ඉන්නවා. ඒ වගේම මිලියන් 2කට විතර මුස්ලිම් ජනතාව ඉන්නවා. මේ අපි දෙගොල්ලෝම දෙමළ කතා කරන මිනිසු ඇටියට අපි සිංහල ජනතාවත් එක්ක සතුටෙන් සුවඳව ජීවත් වෙන අපේ අර රිකන්සලේෂන් අපේ පීස් අපේ සාමකාමීව ජීවත් වෙන එකට ඔගොල්ලෝ කරන වැඩෙන් අපිට ඒ වගේ සිචුවේෂන් එක නැති කිරීමකින් අදහසකින් තමයි ඔතන ඔබ වෙන්නේ කියලා. මොකද අපිට තිබුණා වෙන රටවල් වගේ බල තියෙනවා වගේම පොඩි පොඩි ඇඩ්මිනිස්ට්‍රේටිව් ප්‍රශ්න. ඒ කියන්නේ පාලකයෝ ආණ්ඩුවත් එක්ක සාමාන්‍ය මිනිසුන්ට තියෙන ගැටලුවල්. ඒකේ භාෂාව සම්බන්ධව ප්‍රශ්නයක් තිබුණා. ඒව කෙටි කාලයක් තිබුණේ. ඒ වගේම අධ්‍යාපන සම්බන්ධව යම් යම් මේවා ආවා පොලිසි සේවිතපසේව අරිගස්ස ගත්තා. ඒම ඒක හැමතැනින්ම වුණා. දැන් එම බැලුවම ඔස්ට්‍රේලියාවේ වාදන්නවා ඒ ඔස්ට්‍රේලියාවට ඔස්ට්‍රේලියන් ඒ ඔස්ට්‍රේලියාවටම අයිති වෙන මිනිසුන්ට ඒ කාලේ මොකද වුනේ කියලා ඒගොල්ලෝ හැම රටේම ස්ට්‍රීට් වල ඒ වගේ දේවල් තියෙනවා. නමුත් ඒව ආරගෙන ඒව පෙන්නගෙන ඒ එතනින් අදහස් වෙන්නේ දැන් ඒම ඒගොල්ලෝ කියනවා නම් ඇත්තටම යුද්ධ කාලේ මිනිස්සු දෙමළ මිනිස්සු යුද්ධ එල්ටීටී පාලන ප්‍රදේශයේ ඉඳලා පුළුවන් විදියට එතනින් පැනලා දකුණට ගිහිල්ලා ජීවත් වෙන්න තමයි උත්සාහ කරේ. වැඩිපුර පුළුවන් අය සල්ලි දීලා හරි එහෙම තමයි ගියේ. දැන් අද එහෙම ගිය අය තමයි අද පිටරටවල් වලත් ඉන්නේ. එතකොට එහෙම සිංහල ජනතාවත් එක්ක අපිට ජීවත් වෙන්න බැරි නම් තමන්ට විමුක්ති අරන් දෙනවා කියාගෙන මේ ආයුධ සන්නද්ධයක් කරන කට්ටිය කණ්ඩායම පාලන ප්‍රදේශයෙන් දුවල පැනලා යන්න මිනිස්සු උත්සාහ කරයි. එහෙම පැනලා යන මිනිස්සුන්ව නවත්ත ගන්න ඒගොල්ලෝ එල්ටීටී පාලන කාලේ ගෙනාව පාස් ක්‍රමයක්. ඒ කියන්නේ මම යාපනයේ ඉඳලා එල්ටීටී පාලන කාලේ මම කොළඹට යනවා නම් මගේ ගෙදර කාවර කියලා මම ඇපතියන්න ඒ අපතියල මම ආව නැත්නම් එයාව දඬුවම් කරනවා. මගේ තාත්තාවෝ මල්ලිවෝ කවුරු හරි බ්ලඩ් රිලේෂන් ආති කෙනෙක් තියෙන්න ඕනේ අප කරුවෙක් හැටියට. ඒ වගේම සල්ලි බඳින්න ඕනේ. ඊට පස්සේ මම ගිහලා රිටර්න් ආව නැත්නම් අර ගොල්ලන්ව අරන් යනවා දඬුවම් කරනවා, ඉරගත කරනවා, එල්ටීටී සංවිධානයට බඳවා ගන්නවා. පවු රත්තරන් දෙන්න ඕනේ සමහර අය ගෙවල් ලීලීල දීලා ගන්නවා ඒ වගේ දැඩි ලෙස මේගොල්ලෝ මිනිසුන්ව බලෙන් තමයි තියාගත්තේ තමන්ගේ පාලන ප්‍රදේශවල ඇතුලේ ඔයා දන්නවා අන්තිම යුද්ධ වෙලාවෙත් දැන් මේ ඒ ඔස්ට්‍රේලියන් ඒ පොලිටිෂියන්ස්ලා කියවන්න ඕන ඉස්සල්ලාම අන්තිම මේ UN පැනල් රිපෝට් එක ඒ රිපෝට් එක පැහැදිලිව කියනවනේ LTT කොහමද මේ මිනිසුන්ව තමයි හියුමන් ෂීල්ඩ් එකක් ඇටියට රඬව ලක්ෂ 3කට වැඩිය මිනිසුන්ව මුල්ලි වායිකල් වල කොහමද තියාගත්තේ කියලා. ඒ එතනින් අමුදා පාලන පළත් වලට පැනල යපු පැනල යන්න උත්සාහ කරපු මිනිසුන්ට වෙඩි තියලා මැරුවා. මිනිසු එතන හිටපු මිනිසු අපිට ඇවිල්ලා දීපු සාක්ෂි 100ක් 200ක් තියෙනවා. මාත් එක්ක මගේ යාළුවෙක් හිටියා ලේකකෙක්. එයාගේ පවුල් පිට එයා එතනින් පැනල යුද්ධ වුණායින් පස්සේ ඇවිල්ලා එයා 2009 සෙප්තැම්බර් මාසේ ලිව්වා ලිපියක් පිටු 35කට එයා S2කින් දැකපු දේම. එතකොට ඒගොල්ලෝ කියනවා මිනිස්සු සමහර තැන් වල මිනිස්සු LTT එක ගා ගන්න පටන් ගත්තා. LTT වාහන පිච්චුවා. උන් අර බලෙන් අන්තිම වෙලාවෙ ඉස්සලාම ගෙදරට එක්කෙනෙක් LTT අනිවාර්යෙන් යන්න ඕනේ. ඊට පස්සේ එහෙම එක්කෙනෙක් නැහැ ඉන්න අවුරුදු 16න් උඩ ඕන එක්කෙනෙක් ඊට පස්සේ 16 කතාවනේ අල්ලන අම්බේන ආයෙම අල්ලගෙන යනවලු. ඊට පස්සේ අල්ලගෙන ගිහිල්ලා මුලින්ම දවස් 5ක් ආවුද ට්‍රේනින්ග් එකක් දෙනවා ඊට පස්සේ දවස් 3ක් අන්තිම වෙලාව ඔපරේට් කරන්න විතරයි ලෝඩ් කරන්නයි වෙඩි තියන්නයි කොහොමද වෙඩි තියන්නේ කොහොමද වෙපන් එක ලෝඩ් කරන්නේ එච්චරයි කියලා දීලා යව්වේ ඒ වෙපන් එක දාලා සිහි ගණන් දිව්වලු අන්තිම යුද්ධ වෙලාවේ කොල්ලෝකෙල් නමුත් එහෙම දුවන අයගේ කෙවල් වලට කියලා අම්මා තාත්තා වරන් ඇවිල්ලා දඬුවම් කරනවා එතකොට දඬුවම් කරාම අනිත් අය දුවලා යන්නේ නැහැ ඔය ගිහිල්ලා මැරෙනවා ඒ වගේ අනන්ත අප්‍රමාණ කුරුරු විදියට මිනිසුන්ව ප්‍රභාකරන් කියන එක මිනිසෙකින්ද තියාගෙන හිටියා. එයාව පෙරගන්න සම්පූර්ණ දෙමළ ජනතාවම බිල්ලට දීලා තියාගෙන හිටපු ඇත්තටම ජිනෝසයිඩ් එකක් කරේ LTT. LTT සංවිධානය තමයි අල්ෆ්‍රඩ් දුරයප්පාව මරලා එතනින් පටන් ගත්ත ජිනෝසයිඩ් එක තමල් ජිනෝසයිඩ් එක දෙමළ මිනිස්සු මරන්න පටන් ගත්ත එක දාස් ගණන් මරාගෙන ගිහිලා අන්තිම 2009 ඒක ඉවර කරා. ඊට සිංහල ජනතාව ශ්‍රීමා බෝධිය 85 පටන් අරගෙන 84 කෙන් ෆාම් ඩොලර් ෆාම් වල පටන් අරගෙන ඕම කෙපතිගොල්ලාව අරන්තලාව දලදා මාලිගාව සෙන්ට්‍රල් බැංක් එක ඔය වගේ මිනිසුන්වනේ ටාගට් කරලා ගැව්වේ. එතකොට මිනිසුන්ව ටාගට් කරලා මර ඒ කියන්නේ ඇයි මරන්නේ සිංහලින්ද? එතකොට ඒක ජිනෝසයිඩ් එකක් නේ. ඒ වගේම මුස්ලිම් ජනතාව එක දවසෙන් පැය 24න් එළවුවා උතුරේ පළාතේම ඉඳලා උතුරේ ඒ කියන්නේ ඩිස්ත්‍රික් 5ම ඒගොල්ලන්ගේ තිබිච්ච දේ පොළ අරව මේ හැම එකම අරගෙන සොෆින් බෑග් එක විතරයි දුන්නේ මේකින් අරන් යන්න පුළුවන් දේවල් අරගෙන යන්න කියලා. රුපියල් 250 එක්කෙනෙක් අරන් යන්න පුළුවන්. ඒව තමයි එතනින් ක්ලීන්සින් කියන්නේ. ඒව තමයි ජිනෝසයිඩ් කියන්නේ. ඉතින් LTT සංවිධාන මේ ජාති තුන්දෙනාම දෙමළ මිනිසුන්ව සිංහල මිනිසුන්ව මුස්ලිම් ජනතාව මේ තුන්දෙනාම ජිනෝසයිඩ් කරේ LTT තමයි. ඉතින් එතනින් මම ඊයේ දැක්කා ඊයේ මුල්ලි වායිකල් වල වයසක මූදට යන එක්කෙනෙක්ව TV එකේ දෙමළ අය ගිහිල්ල දෙමළ channel එකෙන් ආනවා කොහොමද ඔයා ඒ කාලේ යුද්ධ වෙලාවේ මේව උනේ කියලා. ඉතින් ඒ අය හරි ඉනසෙන්නේ. එතකොට එයා කියන මොනා කිව්වොත් අමුදාව තමයි අපිට බේරගත්තේ. ඒ ඇත්තද අපි කියන්න ඕනේ. අපි එතනින් යුද්ධ යන තැන් වලින් එළියට යනකොට කොටි අපිට ෂෙල් ගැව්වා කියලා එයා ඒ මිනිස්සයා කටින් කියනවා. ඉතින් ඒ වගේ දේවල් එනකොට මේගොල්ලෝ ඒව අංගල මේගොල්ලොන්ට ඕනේ විදියට ප්‍රචාරය අරන් යනවා. ඒක තමයි දැන් යන්නේ. මොකද මේකේ පිටිපස්සේ තියෙන ලොකු මේ ලොකු බිලියන් ඩොලර් සල්ලි මම දැක්කා ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි දන්නවනේ ජේන්ස් ඉන්ටෙලිජන්ස් වීක්ලි එක කේකේ තියෙනවා. මම දැන් ඊයේ කෝක කියව කියව ඉන්නකොට LTT Tigers are having the world's second biggest rebel income. ඒ කියන්නේ ලෝකේ කොලොම්බියන් රෙවොලූෂනරි ආම් ෆෝසස් කියලා AF එකට පස්සේ දෙවනි ලෝකේ මේ වගේ ආයුධ සන්නද්ධ සංවිධාන වලින් වැඩිපුරම සල්ලි අම්බ කරපු කරන සංවිධානයක් ඇටියට LTT ව නම් කරලා තියෙනවා යුද්ධ ඉවර වෙලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ the report said the huge income is generated perhaps from shipping to drugs and extortions. ඒ කියන්නේ නීති අනුකූලව නීති විරෝධී. ඒ විදිහට මේගොල්ලෝ අම්බ කරා කියලා. ඉතින් ඒ සල්ලි ටික තමයි දැන් තියාගෙන දැන් යුද්ධ විවර වෙච්ච වෙලාවේ මැරිච්ච අය LTT අය විතරක් තමයි අපි දන්නේ. නමුත් ගොඩක් පිරිසක්, ඒ කියන්නේ LTT සංවිධානවල ලොකු තැන් වලින් හිටපු ගොඩක් අය පැනලා ගිහිල්ලා තියෙනවා යුරෝපියන් රටවල් වල. ඒගොල්ලෝ තාම ඔපරේට් වෙනවා. අනික LTT ඉන්න කාලේ LTT අදපු යුරෝපියන් නෙට්වර්ක් එක, ඒ කියන්නේ ප්‍රොක්සි ඕගනයිසේෂන්ස් ටික, ඒ ඕගනයිසේෂන්ස් තමයි LTT ඇසට්ස් ඒගොල්ලන්ගේ සල්ලි බිස්නස් සේව ඒ රටවල් වල හැන්ඩල් කරේ. ඒ ඔක්කොම ඒ විදිහටම තාම ඒ නෙට්වර්ක් එක ඒගොල්ලෝ රඳවා තියාගෙන පවත්වාගෙන යනවා. ඉතින් ඒව ඒ සල්ලි බලය අරා තමයි ඒගොල්ලෝ නැවත මේක ඇතුලේ ප්‍රශ්න ඇතිකරන සම්පූර්ණ උත්සාහ කරමින් ඉන්න බව පේනවා.
0: ඉතාමත්ම දීර්ඝ පැහැදිලි කිරීමක්. හැබැයි ඉතාමත්ම ලස්සනට අරුන් ඔබ ඒ පැහැදිලි කිරීම කරා. අහන් ඉන්න අයට මොකක්ද මෙතන වෙන්නේ, ඇත්තටම වෙන්නේ දේ පිළිබඳව හරි පැහැදිලි වැටහීමක් ලබා ගන්න. ඔබ යාපනයේ ඉඳලා ද්‍රවිඩ ජාතිකයෙක් විදිහට ඒ කරන පැහැදිලි කිරීම අපිට අතිශය වැදගත් වෙනවා. අපි අයම තතාවක් යාපනයට යමු. දැන් මේ වෙනකොට යාපනය පැත්තේ තිබෙන මේ සැමරුම් ඔබ මුලින් මතක් කරා, මේවා දේශපාලනඥයින් තමයි මේවා මේ පිටුපසින්දලා උසිගන්වමින් කරන්න කියලා. අපි දකින කාරණාවක් තමයි අරුන් මේ බොහෝ වෙලාවට වැඩිහිටි පරම්පරාවට එහාවට ගිය තරුණ පරම්පරාව තමයි මේ වගේ දැන් මූලිකත්වය අරගෙන වැඩ කටයුතු කරන්නේ. හැබැයි සමහර තරුණයන් 2009 පස්සේ ඉපදිච්ච අය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එනකොට ඉතාමත්ම කුඩා දරුවෝ වගේ හිටපු අය වෙන්න පුළුවන්. කොහොමද මේ අයගේ දැනුම මේ යුද්ධය සම්බන්ධයෙන් සහ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට ලබා දීලා තිබෙන්නේ? මේ අයව බ්‍රේන් වොෂ් කරලාද, මොකක්ද මෙතන වෙන්නේ?
1: නෑ පැතු, ගොඩාක් අයට දන්නේනේ. දැන් ගොඩාක් පරණායටත් ගොඩාක් අයට දන්නනේ මේ අගමුල මේක කොතනින්ද පටන් ගත්තේ කියලා. දැන් ප්‍රභාකරන් කියන මිනිස්සයා අවුරුදු 16 නෑ 13 14 වෙනකොට අටේ පන්තියේ ඉස්කෝලෙන් පණිනවා. ඒ කියන්නේ ඉස්කෝලට යන්නේ නෑ, යන්නේ නැතුව ගෙදරින් එළියට යනකොට එයාගේ වල්වැට තුරයි කියන්නේ ඒ කාලේ ස්මග්ලින් ඒරියා එක. ලේසියෙන් ඉන්දියාවට ගිහිල්ලා එනවා කුට්ටි මණි තංගතුර ඒ වගේ ලොකු සෙට් එකක්. ඒ ලොකු සෙට් එකේ ඒගොල්ලෝගේ මේ ජීවිත රටාව තිබුණේ ස්මග්ලින් තමයි. එතකොට ඒ ස්මග්ලර්ස්ලාගේ ඒරියා එක මූදු අයින. එතකොට ඒ ස්මග්ලින් නීති විරෝධී වැඩ කරන අයට නිතරම ඔයා දන්නව මොනාරි ගම්මානක නීති විරෝධී වැඩ දිගටම යනවනම් එතන අනිවාර්යෙන් පොලිසිය යනවා. අමුදාව SCS බැල ඒව නවත්ත ගන්න උත්සාහ කරනවා. එතකොට ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් අර මේ වල්වට තුරයි කියන ගම්මානයේ හිටපු අයට පොලිසිය අමුදාවත් එක්ක නිතරම ප්‍රශ්නයක් තිබුණා, වෛරයක් තිබුණා. මොකද ඒගොල්ලන්ගේ නීති විරෝධී ඉල්ලීගල් ඇක්ටිවිටීස් වලට මේ රටේ තිබිච්ච නීතියෙන් ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් තිබුණා. එතකොට ඒ වගේ කණ්ඩායම් එක ගිහිල්ලා ප්‍රභාකරන් ගෙදරින් පැනලා ගිහිල්ලා ජොයින් වෙලා ඉස්සල්ලාම මේගොල්ලෝ මංකොල්ල තමයි ගන්නේ. ප්‍රභාකරන්ගේ මූලිකත්වයෙන් ඉස්සල්ලාම බෑල ගැව්වේ කුරුම්බ සිටි කියලා KKS වල තිබිච්ච දෙමළ වන්නිය සිංහම් කියන එක්කෙනාගේ පවුනින් ෂොප් එකක්. ඒ කියන්නේ උගස් තියෙන රත්තරන් කඩේක බෑල කුට්ටිමණි මේ තංගතුරයි ප්‍රභාකර මේ තුන්දෙනා ගිහිල්ලා හොරකම් කරන්න ගිහිල්ලා එතන ඒගොල්ලෝ එතන වැඩ කරපු කොල්ලෝ දෙන්නෙක් ඉස්සරහට ඇවිල්ලා නවත්ත ගන්න ට්‍රයි කරනකොට ඒගොල්ලෝ වෙඩි තියලා ඒ කොල්ලෝ දෙන්නෙක් මැරෙනවා. අයියා තුරයි කොලේන්ද්‍රන් කියලා තමල් කොල්ලෝ දෙන්නෙක් තමයි ඉස්සෙල්ලාම හොරකම් කරන්න ගිහිල්ලා ප්‍රභාකරන් වෙඩි තියලා මරන්නේ. එතකොට ප්‍රභාකරන් දේශපාලනිකව දෙමළ මිනිස්සුන්ගේ විමුක්තිය වාතේ ලෝකේ ලෝකෙ තිබිච්ච අයිඩියොලොජි මොකද මතවාද දැනගෙන දේශපාලනය කරන්න ආපු කෙනෙක් නෙවෙයි. ඉස්කෝලට යන්න නැතුව ගෙදරින් පැනලා අන්න අර ගමේ හිටපු චන්දි ටිකක් ඒගොල්ලන්ගේ පිටිපස්සේ ගිහිල්ලා ওই පොඩි පොඩි ওই රොබරි සර්ව කරගෙන ඉන්නකොට ප්‍රභාකරන්ට සෙට් වෙනවා චෙට්ටි ධනපාල සිංහම් කියලා ක්‍රිමිනල් කෙනෙක්. ඒ කියන්නේ එයා ක්‍රිමිනල්. ඒක දෙමළ ඕන මේ LTT ඉතිහාසය ලියපු ඕන පොත්වල එයාගේ චෙට්ටි ධනපාල සිංහම්ගේ පොත් නම තියෙනවා. මොකද එයාව තමයි ප්‍රභාකර නායකයෙක් හැටියට තෝරන්නේ. TNT කියලා Tamil New Tigers කියලා මේගොල්ලෝ සංවිධානයක් පටන් ගන්නකොට ඒකට නායකයා වෙන්නේ මේ චෙට්ටි ධනපාල සිංහම්. චෙට්ටි කියන්නේ මේ හොරකමට ගිහිල්ලා මර්ඩර් එකක් ගාලා තව තුන්දෙනෙක් එක්ක පොලිසියෙන් අත්අඩංගුවට කොට අරගෙන අනුරාධපුර යාපන ඉරගෙදරත් නෙමෙයි අනුරාධපුර ඉරගෙදර හිටපු එක්කෙනෙක්. එතකොට චෙට්ටි රත්නකුමාර් සිවරාජා තව පත්මනාමන් කියලා මේ අතර දෙනාම ඉරගෙදරින් පැනලා එනවා. තනලා එනකොට ඉස්සෙල්ලාම ඒගොල්ලෝ මරන්නේ අර හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක්ව පත්මනාභන් කියලා කන්නාඩි පත්මනාභන් කියලා කිව්වොත් ඕන එක්කෙනෙක් දන්නවා චෙටිවි අර දෙන්න ඒකතු වෙලා එන ගමන් පුණේරියන් වල තියලා අරුව මරල වල්ලල මොකද අරු පාවල දෙයි කියලා ඔය පත්මනාභන් කියන එක්කෙනා මේගොල්ලෝ එයා පොඩ්ඩක් ඔය හොරකම් කිරීම අරවලට මේවලට එකඟ වෙන්නේ නැතුව එයා වෙනම මම මෙතනින් බේරිලා යන්න ඕනේ කියන මේවගේ අදහස් දෙන්නකොට මේගොල්ලෝ සැක හිතනවා මූ අපි ගිල පාවල දෙයි කියලා ඉරගෙදරින් පැනල එනකොටම අරුව මරලා දාලා තමයි මේ තුන්දන එන්නේ. ඇවිල්ලා ඊට පස්සේ මේ තුන්දනත් එක්ක ප්‍රභාකරන් ජොයින් වෙලා අර චෙට්ටි ධනවාල සිංහම් එක්ක එකතු වෙලා මේගොල්ලෝ පොලිසියෙන් හොයනකොට ඉන්දියාවට පනිනවා. ඒ මොකද නිතරම මේගොල්ලෝ ස්මග්ලින් ඉඳා ඉන්දියාවට යනවනේ. ඉන්දියාව යනකොට තමයි ඉන්දියාවේ ඒ කාලේ 58 60 60 ගණන් 1960 ගණන් වල තිබුණා තමිල්නාඩුවේ වෙනම රටක් ඉල්ලන සංකල්පයක්. ඔය වෙනම රට අදන්ඩ උත්සාහ කරේ ඇත්තටම ලංකාව නෙමෙයි තමිල්නාඩුවේ ඉන්දියාව. නමුත් අක්කාල ඉන්දියන් ආණ්ඩුව මොකද කරේ 1957 ගෙනාවා ඒ කියන්නේ වෙනම රට ඉල්ලන ඒ කියන්නේ ස්වර්ණභාවට විරුද්ධව ඒකට විරුද්ධව පනතක්. ඒ කියන රටේ එක්සේසත් භාවයට විරුද්ධව කැලි කඩන්න උත්සාහ කරනවා නම් දැරිලිස දඬුවම් කරනවා කියලා පනතක් ගෙනල්ල තක්කාල ඒකෝල ඇලර්ට් උනා. එතකොට එතනින් අර ඉන්දියන් පොලිටිෂන්ස්ලා ඒ කාලේ හිටපු අයට අර මේ වෙනම රටක් තිබල මිනිසුන්ට වෙනම ද්‍රාවිඩ රට තමිල්නාඩු කියන වෙනම රට අදන සංකල්පය ඒගොල්ලෝ අත්හැරල ඒගොල්ලෝ ඕක ඒකට ප්‍රසිද්ධව කරන්න බෑ. නමුත් ඒගොල්ලෝ පොඩ පොඩ මෙහෙම ඉන්නකොට තමයි ඔය නෙඩුමාරන් වයිකෝ ඔය දැන් ඉන්දියාවේ ඉඳලා දඟලන පරණ දේශපාලකයෝ මේ අයත් එක්ක ප්‍රභාකරන් ගිහිල්ලා සෙට් වෙනවා. ඒක හරි හරි මේ ඇක්සිඩෙන්ට්ලි ඒ සෙට් වෙන්නේ සෙට් වෙනකොට ඒ අය තමයි ඊට පස්සේ පොඩ පොඩ පොඩ ප්‍රභාකරන් යූස් කරන්න පටන් ගන්නවා. අර තමිල් නාඩු කියන එකට තමිල් ඊලම් කියලා මේව කරලා ලංකාවේ එතකොට ඉන්දෝ ඉන්දියා චයිනා වෝර් 62 ඉන්ඩෝ පාකිස්තාන් වෝර් 65 මේ යුද්ධ දෙකෙන් පස්සේ ඉන්දිරා ගාන්ධි ආණ්ඩුවෙන් ඒගොල්ලෝ බලනවා ඒ යුද්ධ දෙකම අවාසි වෙන ඉන්දියාවට. එතකොට එක්ස්ටර්නල් ඉන්ටෙලිජන්ස් ඒජන්සි එකක් ඒගොල්ලෝ අදනවා රෝ එක 68 අදනවා රෝ එක අදල 1970 වෙනකොට රෝ එක ඔපරේට් වෙන්න පටන් ගන්නවා. එතකොට මේගොල්ලෝම 70 ප්‍රභාකරන් බලන්න 54 ඉපදිලා 75 මරනවා ඇල්ෆ්‍රඩ් දුරියප්පාව. ඒ අතරතුරේ තමයි මේ ආයේ ස්මග්ලින් කාර්යොත් එක්ක ඉන්දියාවට එන්නේ ගිහිල්ලා එන්නේ. ඇවිල්ලා එනකොට බලනවා ඉතින් මේ අර දේශපාලකයෝ ඡන්දි පාවිච්චි කරනවනේ. ඒ වගේ මේ ඒ ඉන්දියන් ලින්ක් එක මෙයා යාපනයට එනකොට මේ හිටපු දෙමළ දේශපාලකයෝ අමෘතලිංගම් විශේෂයෙන්ම චෙල්වනායකම්ලා ඊළඟේ තමිලර් සිතච්චි ඒ කාලේ තමිලර් විදුලේ කූට්ටනේ කියලා ඒගොල්ලෝ මේ සන්ධාන පක්ෂයක් අදාගෙන හිටියා. එතකොට ඒගොල්ලෝ 70 ලොකු නායකයෝ ඔක්කොම ඡන්දේ පරාද වෙනවා. එතකොට ඒ පරාදත් එක්ක ඒගොල්ලෝ බලනවා කොහොමද නැවත බලය ගන්න කියලා. එතකොට තමන්ගේ දේශපාලන හතුරෝ මර්ධනය කරන්න මේ ප්‍රභාකරන්ලාම පාවිච්චි කරනවා. අමෘතලිංග ප්‍රසිද්ධව කියලා තියෙනවා යාපනයේ පරණ දේශපාලකයොත් දන්නවා අපේ පක්ෂයේ වෙනම ආයුධ සන්නද්ධ කණ්ඩායමක් හැටියට තමයි මේ කොල්ලෝ ටික අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඒගොල්ලෝ දුර්යප්පාව ඡන්ද වලින් පරාද කරන්න බැරුව හිටිය මොකද දුර්යප්පා ඒ කාලේ SLFP නිදාස් පක්ෂෙත් එක්ක වැඩ කරගෙන හිටියා ශ්‍රීමා මෙතිනේගේ ආණ්ඩු කාලේ. දුර්යප්පාට නිතරම මිනිස්සු ඡන්ද දාලා එයා හැම මේකෙම දිනනවා. අමෘතලිංගම්ලා 70 පරාද වෙනවා. එතකොට බලන මේගොල්ලෝ කොහොමද අපි දුර්යප්පාව අයින් කරන්නේ කියලා ප්‍රභාකරන්ට කොන්ත්‍රාත්තුව දීලා දුර්යප්පාව මරනවා. මරලා තමයි ප්‍රභාකරන් අර දේශපාලනිකව ඇතුළට එන්නේ. නැත්තම් මේකටයි දුර්යප්පාව මරණයකටයි දෙමළ මිනිසුන්ට සිංහලයි අසාධාරණය කරන කියන එකටයි මොකද තියෙන සම්බන්ධතාවය. ඔයා බලන්න හරියට ඉතිහාසය බලන්න. එහෙනම් ඌ ප්‍රභාකර මරන්න ඕනේ මේ සිංහල නායකයෝනේ ඉස්සෙල්ලා. හැබැයි එයාගේ පළවෙනි මර්ඩර් එකම වෙන්නේ අන්න දේශපාලන හතුරෙක් වෙන ඊළඟේ තමලර්ස කච්චි අමතලිංගලාම දැන් සුමන්ත්‍රන්ලා ඉන්න පක්ෂේ. ඒ පක්ෂයේ දේශපාලන හතුරෙක් වෙන දුර්යප්පාව මරල මෙයාම ඇතුළට අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ දිගටම තමන්ගේ පක්ෂට අදාළ පාතාල කල්ලියක් හැටියට පාවිච්චි කරන්න පටන් ගත්තා. එතකොට රෝ එක තරියට සෙට් වුණා. 81 ඡන්දදී රයිට්ස් එකක් ඇති වෙනවා ඩෙවලොප්මන්ට් කමිටි මේකේ ඒ ඒ කරල්ලත් එක්කම තමයි පුස්තකාලේ පිච්චෙනවා ඊට පස්සේ ප්‍රභාකරන්ලාට ආයුධ අම්බ වෙන්න පටන් ගන්නවා ඉන්දියාවේ ඕම ඕම ඊට පස්සේ 83 ඉස්සෙල්ලා ප්‍රභාකරන්ලා රොබරි අනන්ත එකනේ කරෝ මම අර කියපු කුරුම්බ සිටි රොබරි එකත් එක්කම පුත්තුර් බැංක් එක නීර්වේලි බැංක් එක කියන්නේ මේගොල්ල දිගටම KKS සමූපකාරය කියන්නේ අපි MPCS කියලා කියන කෝපටි ෂොප්ස් තමයි යාපනයේ ඒ කාලේ ෆේමස් ඒ ෆේමස් කියන්නේ දුප්පත් ජනතාව කියලා මම ගිහිලා තියෙනවා අපේ ආච්චිට මේ මේ වෙලාඹු තෙල් පාම් පිටි මේව ගන්න අපිට ඒ කාලේ දෙන කූපන් එකක්. ඒ කූපන් එක අරගෙන ගිහිල්ලා දුන්නම අපිට දලාඹුතල එළිය කියමුකෝ රුපියල් 50ක් නම් අතන 25ට දෙන්නම්. ඒ වගේ නිකන් අර සාන සමෘද්ධි වගේ තැනක් ඒක. එතකොට ඒ ඒ MPCS ඒ කෝඔපරේටිව් ෂොප් එක චෙටි මේගොල්ලෝ එකතු වෙලා හොරගම් කරා. ලක්ෂ 95000ක් ඒක. ඒ හොරගම් කරලා උන් උන්ට කාර් එකක් අරගෙන ඉලවෙලා ඉන්නවා. ඒ වගේ මේ දුප්පත් ජනතාවකෙන් හොරගම් කරන්න පටන් ගත්ත කණ්ඩායමක් තමයි මේ කණ්ඩායම. මේ කණ්ඩායමගේ මේ මේ මේ ඉස්ත්‍රි එක. මේ ඉස්ත්‍රි එක දැන් ඉන්න තරුණ ළමයි දන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රභාකරන 83 අපේ කරුමඩ 83 මේක මොකද්ද දේශපාලනිකව ඒකත් අදපු වැඩක් නේ සිංහල ජනතාවක පිටින් දාලා ඒ කාලේ හිටපු UNP ආණ්ඩුව ඒක මර්ධනේ ඒක නවත්ත ගන්න නැතුව බලාගෙන ගියා. ඉතින් ඒ 83 කොලාලය උන්ට ලොකු වාසියක් වුණා. උන් ප්‍රචාර කරන්න පටන් ගත්තා ඒ කාලේ ඉඳලම. LTT කියන සංගීතව T ඉස්ලාම ඇදුනේ TNT කියලා නේ ඇදුවේ. ඒකත් මේගොල්ලෝ නෙමෙයි ඉන්දියාවේ උන් ඔළුවට දාලා Tamil New Tigers කියලා. ඊට පස්සේ ඒක දුර්යප්පාගේ මරණයෙන් පස්සේ ඉමීට ප්‍රභාකරන් LTT කියලා දාගත්තා නම ඒකත් ඉන්දියාවෙන් තමයි ওই දැන් තියෙන ලාංඡනය පොටි ලාංඡන ඔක්කොම අදලා දුන්නේ ඉන්දියාවෙන් මේ ප්‍රභාකරන් ඉඳලා අදලා ගත්ත දේවල් නෙවෙයි අදලා මෙයාව ඒ කාලේ ඉඳලා ඔපරේට් කරන්න පටන් ගත්තා 83 කෝලාලෙත් එක මීටර්ස් මෙයාට කොන්ත්‍රාත්තුව දුන්නා කින්ෆාම් ඩොලර් ෆාම්ලා ඊට පස්සේ සිංහල මිනිස්සු ඝාතනය කරන්න මුල්ලතිව් වල ඊට පස්සේ ශ්‍රීමා බෝධියට 80 85 දී 146 දෙනෙක් ඝාතනය කරා ඒ මේම දෙමළ සිංහල මිනිස්සුන්ව වෙන්කරනද දැන් අපිට රාජ්‍යවා බලන්න විමුක්තිය සටන නම් රාජ්‍ය මර්ධනයට විරුද්ධව සටන නම් මොනවාටද සාමාන්‍ය සිංහල ජනතාව මරන්නේ එතකොට ඒකට ඒ කාලේ හිටපු යුනිවර්සිටිස් වල වෙන වෙන සංවිධාන යදුනනේ ওই මාක්සිස් මතවාදෙත් එක්ක යාපනයේ තැත් එකේ දකුණේ කැරල්ලත් එක්ක යාපනයේ තේ වගේ මාක්සිස් අදහස් එක්ක කොමියුනිස්ට් අදහස් එක්ක වෙන සංවිධානවල ඇදුනා. හැබැයි ඒ සංවිධානවල රෝ ඒ අයටත් ආවුද දුන්නා රෝ එකෙන් ඉන්දියන් මේ බුද්ධියන්සේ. නමුත් ඒ අය පිළිගත්තනේ මේ දේ සිංහල ගම්මානවලට සිංහල මිනිසුන්ට ගන්නද ඒ කොන්ත්‍රාත්තු ඒ අයට දුන්නරෝ මේක මේ මම බය නැතුව කියන්නේ මොකද මේක ඉන්දියන් ලේඛකයෝ ලියලා තියනවා ඒ කියන්නේ දැන් මට අරුන් මම මේ ඉතලා කියන දේවල් නෙමෙයි නාරායන ස්වාමි ලියලා තියනවා සිවශංකර් මේනන් ලියලා තියනවා රෝ එකටයි මේ යාපනයේ තිබිච්ච ආයුධ කල්ලි වලට තිබිච්ච සම්බන්ධතාවය මොකද්ද කියන්නේ එතකොට ඒගොල්ලෝ ඒකට විරුද්ධ වුණා මොකද ඒගොල්ලන්ට මතවාදයක් තිබුණා ඒගොල්ලෝ දැන් JVP වගේ පන්තිය ප්‍රශ්නය අරෝමේව කියලා ඒගොල්ලෝ මතවාදව සටන් කරන්න පටන් ගත්තා. හැබැයි ප්‍රභාකරන්ට කිසිම ඒ කියන්නේ දේශපාලන නොලෙජුත් නෑ මතවාදකුත් නෑ ඌට මෙලෝරක් නෑ. මෙයා කුලි අමුදාවක් ඇටියට පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනෙක් වුණා ප්‍රභාකරන් විතරයි. එතකොට රෝ එකෙන් බැලුවා අනිත් අය දේශපාලන දන්න අය කොහොමද කන්ට්‍රෝල් කරන්න අමාරුයි. උන් එකඟ වෙන්නේ නැහැ රෝ අරුන් දෙන කොන්ත්‍රාත්තු කරන්න. ප්‍රභාකරන් එකඟයි ප්‍රභාකරන් වලට අකාල මොනාද කරේ ධම්මල අනිත් අය ඔක්කොම දේශපාලන දන්න අයවත් මෙරුවා යාපනයේ හිටපු emerging leaders මෙරුවා දේශපාලන නායකයෝ සම්පූර්ණ ඝාතනය කරා කිසිම කෙනෙක් නැති වුණානේ අපිට දෙමළ නායකයෙක් කියලා අද බලන්න නීලන් තිරිච්චල් ලක්ෂ්මන් කදිර් ගාමර අමතලින්ගම අපි එකඟ වෙන්නේ නැති වුණාට ඒගොල්ලන්ගේ දේශපාලන මතවාදෙත් එක්ක නමුත් හරි decent politicians ලානේ හරි හරි educated politicians ලානේ ඉවන් සුමන්ද්‍රන්ලාත් එක්ක අපි අද එකඟ මතවාදව එකඟ නැති වුණාර සම්යම් දේවල් වලට හැබැයි ඒගොල්ලෝ කවදත් පාත් තත්වයකට ගිහිල්ලා නැහැ. ඒගොල්ලොන්ට තිබුණ රෙකග්නයිසේෂන් එක. හැබැයි දැන් ඒ වගේ ඔක්කොම අයව හාක දාලා දැන් අර්ජුනලා වගේ අය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක උනේ අර තිබිච්ච හොඳ මිනිස් ඔක්කොම ප්‍රභාකරන්ව දැම්මල මරලා දැම්මා. ඉතින් මේ දෙමළ ජනතාවගේ සමුළු ඝාතනය නැත්නම් ජිනොසයිඩ් එක උනේ ප්‍රභාකරන්ගේ අතින් තමයි 190ක් ප්‍රභාකරන් එල්ටිටි සංවිධානය තමයි ඒකට වහල් කියන්න ඕනේ. හැබැයි උන් අර අර අර මම ඉස්සරවාරිකේ වගේ ජේන්ස් ඩිෆෙන්ස් එකේ කියනවා වගේ ලෝකේ තියෙන රස්තවාදී සංවිධාන වලින් දෙවණියට ලොකු ආදායමක් තියෙන හින්දා උන්ට පුළුවන් වෙනවා දැන් පක්ෂව ලදන්න. දැන් ඉන්දියාවේ දැන් අපි දවණ මාත්‍ර අනිත් මාත්‍රකාව වෙන දැන් ඉන්දියන් පොලිටික්ස් එක කතා කරනකොට අර සීමාන්

0: කියලා නම් අපි දෙමළ කියලා පක්ෂයක් 2009 මේ 18 යුද්ධයෙන් ඉවර වෙනවා 2010 මේ 18 පක්ෂයක් අදනවා තමිල්නාඩු අදන්නේ මේ ලංකාවේ ඊළම් අල්ලන්න ඉතින් ඉතින් බලන්න ඉතින් ඒ වගේ මේ මේ මේ දේශපාලන හිස්ටරි එක මේ ඉතිහාසය කවුද දන්නේ සාමාන්‍ය කොල්ලෝ මේව දන්නව නෑනේ එතකොට කොල්ලොන්ට පිට රටෙන් කවුරු හරි සල්ලි යවුවම ඒගොල්ලෝ දෙල්ටි දිසුඳු දාලා බැනර් ගාලා නටනවා මන් දෙක ගියපාර මහවිරු දිනේ මේ කුරුණාකර මේ යාපනයේම එල්ටිටි සින්දු දාලා උන් බීලා නටනවා දැන් එල්ටිටි කාලේ ඕව කරා නම් ප්‍රභාකරන් මරනවා මුන්ව හරිද එතකොට අනේ මම මේක කොයි ගිහිල්ලා නතර වෙයිද කියලා ඒක තමයි මම බය වෙන්නේ මොකද්ද රටේ නීතියක් තියෙනවා ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති බව පේනවා එතකොට එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට තමයි දැන් ඉන්දියාවේ බලන්න තමිල්නාඩු වෙනම රටක් ඕන කියලා ඒගොල්ලෝ පටන් ගන්නකොට තමිල්නාඩුවේ දේශපාලකයෝ කෙලිම මධ්‍යම රජයේ නීතිය දැම්මා ඉන්දියන් ඒ කියන්නේ යුනිටි එකට ඉන්දියන් එක්සේසත්වයකට බෙදුම් වාදයට කතා කරනවා නම් බෙදුම් වාදයට අනුබල දෙනවා නම් ඒක දැඩි ලෙස දඬුවම් කරන වරද්දා කියලා නීතිය දාලා නීතියෙන් ඒක නතර කරාගත්තා ඒකොල්ල නැත්නම් අද මේ ලංකාවක පත්තු වෙන්නේ තමිල්නාඩු අපි නෙමෙයි ඉතින් හැබැයි අපිට ඊට පස්සේ නීති ඇදුනා නීති ඇදුවා නමුත් අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන් තමිල්නාඩුවේ උන් ඉඳගෙන මම දැක්ක ඊයේ උන් මෙරිනා බීච් වල ලොකුවට මේ අවස තමිලීලම් ඕනේ කියලා උන් ඒ මීටින් දානවා උන් දැන් උන් උන් දැන් මේ තමිල්නාඩු ඕනේ කියලා වෙනම රට ඕනේ කියලා උන් ඒ උන්ට ඉල්ලන්නේ උන් දැන් අපිට වෙනම රටක් ඉල්ලනවා ඉන්දියාවෙන් ඉඳගෙන මොකද ඒ තමිල්නාඩු වෙනම රටක් ඕනේ කියලා ඉල්ලුවොත් උන් වෙනස් කරලා ඒ ඇතුළට දානවා අබැයි මේ එහෙම වෙන්නේ නැහැ මේම වෙනකොට මේක අරිම මේ ඩේන්ජරස් සිචුවේෂන් එකක් ඉදිරියට
1: හොඳයි අපි බොහෝ දේවල් කතා කරානේ අරුන් මේ වෙලාවේ අරුන් සිද්ධාර්ථෙන් ලංකාවේ යාපනයේ ඉඳලා තමයි අපිත් එක්ක මේ සජීවීව සම්බන්ධ වෙලා ඉන්නේ අරුන් එක්ක ප්‍රධාන මාතෘකා දෙකක් අද දවසේදී අපි කතා කරන්න හිටියා එකක් තමයි මේ දවස්වල වෙන මේ මහවිරු සැමරුම් වගේ දේවල් සම්බන්ධයෙන් අනිත් කාරණාව තමයි තමිල්නාඩුවේ පසුගියදා ඇතිවෙච්ච මේ මැතිවරණයත් එක්ක ඇතිවෙච්ච දේශපාලන පෙරළිය අරුන් දැන් ඒ පිළිබඳව ඉතාමත්ම කියන්නේ කෙටියෙන් මතක් කිරීම රසක් කරගෙන ආවා අපි කෙලින්ම ඒ මාතෘකාවට ආවොත් අරුන් තලපති විජේට හම්බෙනවානේ බලාපොරොත්තු නොවුන ජයග්‍රහණයක් ඒ ජයග්‍රහණේ වාර්තාගත ජයග්‍රහණයක් නොවේ නමුත් ඔහුට හැකියාවක් ලැබෙනවා අනිකුත් කණ්ඩායම් එක්ක එකතු වෙලා මහ ඇමතිවරයා බවට පත් වෙන්න. දැන් මේ පත්වීමත් එක්කම අපි දකිනවා යාපනයේ ප්‍රදේශයේත් යම් යම් කණ්ඩායම් ජයഘോഷා පවත්වනවා. සමහරෙක් කියනවා තලපති විජේගේ මේ ජයග්‍රහණය ලංකාවට බැරෑරුම් ලෙස බලපානට පුළුවන් කියලා. ඔබ හඳුනාගත්ත විදිහට තමිල්නාඩුවේ මේ මැතිවරණ ජයග්‍රහණය ලංකාවට කොහොමද බලපාන්නේ? ඇයි යාපනයේ මිනිස්සු මේ ජයග්‍රහණයට ඔල්වරසන් දෙන්නේ?
0: මම ඒක අපි ගොඩක් මොකද තමිල්නාඩු දේශපාලනය ලංකාව යාපනය විතරන්න මේ ලංකාවේ දේශපාලනයට බලපාල තියෙනවා ඉතිහාසේ අපි මම කිව්වේ ප්‍රභාකරන්ලා ඇදෙනකොට ඒගොල්ලොන්ට සම්පූර්ණ සේෆ් හවුස් එකක් වෙලා තිබුණේ තමිල්නාඩුව එතකොට ඒ හිටපු දේශපාලකයෝ ඒ අය තමයි මේගොල්ලන්ව බලගන්න MGR එම ගන්නවා ඒ කාලෙම 80 ගණන් වල ප්‍රභාකරන්ට කෝටි පාපා මාසෙට සල්ලි දුවලා තියෙනවා එතකොට ඒගොල්ලොන්ට මේ ක්‍රිමිනල් ලංකාවේ ඇතුලේ ක්‍රයිම් කරලා දුවලා ගිහිල්ලා පැනලා ගිහිල්ලා ඒ සේෆ් එකේ ඉන්න පුළුවන් වෙලා තියෙනවා එතකොට ඒ වගේ වார்த்தාවත් එක්ක ඒක උතුරු දේශපාලන විතර නෙමෙයි ඊට පස්සේ ඒක දකුණටත් බලපෑවුවානේ ඒකින්ද අපි ඒක දිගටම බලාගෙන හිටියා ඉන්නත් තෝනේ දැන් මම හැමදාම කියනවා වගේ පැතුම් අපිට දැන් රෝ එක ඇදෙන්නේ 1968 ඒගොල්ලෝ යුද්ධ දෙකකට ගිහිල්ලා ඒ යුද්ධ දෙකේම ඒගොල්ලොන්ට අවාසි වුණායින් පස්සේ ඒගොල්ලෝ හිතනවා අපිට ෆොරින් ඉන්ටෙලිජන්ස් සර්විස් එකක් ඕනේ අපේ රට බාහිරෙන් එන මේව වලට කොහොමද මූණ දෙන්නේ කියලා. හැබැයි අපිට තාම ලංකාවට මේ එකක් අපි අදලා නැහැ. මම නිතරම මේක කියලා තියෙනවා. මට හම්බෙන තැන අපි අදන්න ඕනේ. අපිට තියෙන ඕනේ එක්ස්ටර්නල් ඉන්ටෙලිජන්ස් ඒජන්සි එකක්. එතකොට අපිට තේරෙනවා මොකක් මොන ත්‍රෙට්ස් අපිට ඉන්නේ කියලා. අර දැන් මම කිව්වේ 2009 අද ඉන්දියාවෙන් වෙනම රටක් තමිල්නාඩු වෙනම රටක් අපි අදන්න ඕනේ කියලා සංකල්පයක් මතු වෙන 1960 ගණන් වල 70 දී ඒක මර්ධනය කරනවා ඉන්දියන් මේ නීති අප්‍රාමං ඒක නවත්ත ගන්නවා ඊට පස්සෙ උන් ඒකම ඒ විස බීජ ලංකාවට දානවා අපි අවුරුදු 40 බැට කාල 2009 ඉවර කරා ගන්නවා 2009 අපි මේ මාසේ 18 ඉවර කරනවා 2010 මේ මාසේ 18 නාම් තමල කියන්නේ අපි දෙමළ කියලා පක්ෂයක් අදලා තමිල්නාඩුවෙන් පටන් ගන්නවා ප්‍රභාකරන්ගේ ලොකු බැනර්ස් ගාලා LED පැනල්ස් ගාලා ප්‍රභාකරන්ව කොටි සංවිධානය කොටි ලාංඡනය කාලා තමිලීල මැප් එක ගාලා ඒ පක්ෂය තමිල්නාඩුවේ කැන්වස් කරනවා බලේ ඉල්ල බලේ ඉල්ලන්න උන් පාවිච්චි කරන්නේ මොකද්ද ලංකාවේ ප්‍රශ්නේ මේ මේ තමිලීලම් එකක් අපි අදන්න ඕනේ කියලා තමයි උන් ඒ කැන්වස් කරන්නේ එතකොට ඒ පක්ෂයට හම්බෙන විශාල සල්ලි ප්‍රමාණයක් LED ඩයස්පෝරා වලින් ඉතා ගන්න බවා ඒගොල්ලන්ගේ මීටින්ග්ස් ටික ගිහිල්ලා බැලුවනම් ඔයාට පිස්සු වැදෙනවා එන්නේ මේ ලක්ෂ ගණන් මිනිස්සු සෙනග අරගෙන උන් කරනවා අර කාර සීමාන් කියලා ඒකේ නායකයා එතකොට ඌ දැක්ක වගේ ඌ කතා කරනවා යාගේ කතාව ගොඩක් අපි මේ අන්ෆෝර්චුනේට්ලි අපේ සිංහල අයට තේරෙන්නේ නැති ඉඳා හැබැයි ඌ දෙමළෙන් හැම ස්ටේජ් එකෙම ඌ කියනවා මේ දෙමළ කාන්තාවන්ගේ බ්‍රස් කපල ලනු වලින් ගැට ගාලා ප්‍රදර්ශනය කරා සිංහලයා දෙමළ කොල්ලෝ මරල කවුකුල් කපල දෙමළාගේ මස් මෙතන කියලා මස් වික්කා හරිද එන්න පට්ටබල් බොරු ඒ කියන්නේ ඌ ඇස් දෙකෙන් දැක්කා වගේ ඌ ස්ටේජ් වල මේව කතා කරනවා අර අරි අරි මර සෙන්සිටිව්ලි කතා කරන මම දකින්නවා ඒ ආන් ඉන්න මිනිස්සු අඬනවා අර ඉතල බලන්න ඉන්දියාවේ පොඩි පොඩි ගම්මාන වල ඉන්නෝනේ සෑහෙන්න මිකන් නෝමල් මිනිස්සු මලෝ රාක් එළිය මොකද වෙන්නේ කියලාවත් දන්නේ නැති අය එතකොට මේ මිනිස්සු මෙයාගේ පිටිපස්සෙන් එකතු වෙන්න පටන් ගත්තා ඊට පස්සේ 2010 මේගොල්ලෝ පක්ෂ හදනවා 2016 ඡන්දයකට යනවා ඒ ඡන්දදී යම්කිසි ප්‍රමාණයක් ඡන්ද ගන්නවා ඊට පස්සේ 2021 වුන් 108ක් ගන්නවා කෙලින් ඒ කියන්නේ ලක්ෂ 40කට කීට්ටුව ඡන්ද ගන්නවා ඒ 108 ගත්තම ඒගොල්ලෝ මේ ඔටෝමැටිකලි ඒ තියෙන අපේ ඉලෙක්ෂන් කොමිෂන් එකේ ඒගොල්ලන්ට ලාංඡනයක් හම්බ වෙනවා ලියා මේක හම්බ වෙන හැම එකම ඒ කියන්නේ ප්‍රාන්ත පක්ෂයක් හැටියට රෙකග්නයිස් වෙනවා ඒක එහෙම වර්ධනේ වීගෙන ඇවිල්ලා මේ පාර DMK ADMK ඉන් තමිල්නාඩුවේ තිබිච්ච පක්ෂවල දෙක NBRK කරුණානිධි ගොඩ පක්ෂවල දෙකෙන් අනිත් එක තුන්වෙනි බලවේගය ඇටියට අර සීමාන්ගේ පක්ෂය ඇවිල්ලා ඉන්නකොට තමයි විජේ එන්ටර් වෙන්නේ 2024 unexpectedly එතකොට විජේ එන්ටර් වෙච්ච ඉන්න තමයි අර සීමාන්ගේ පක්ෂ පරාද වුනේ නැත්තම් සමහර විට ඒගොල්ලෝ සම්පූර්ණ විජේ වගේ මේ මොකද මේ දැන් විජේ ආපු විදියටම මාජින් එකට එන්න ඉඩ තිබුණා මොකද එච්චරට සල්ලි පම් කරා අර LTD ඩයස්පෝරා ලොකු නෙට්වර්ක් එකක් උන් අදාගත්තා අනිත් උන් ගත්තේ ඉෂු එක දෙමළ මිනිසුන්ට ලංකාව තම ලීලම් එක ලංකාවේ ශ්‍රී ලංකාවේ රටක් එතකොට බලන්න ඒකේ තියෙන ග්‍රැවිටි එක හැබැයි හොඳ වෙලාවට විජය ඇතුල් වුණාම හැබැයි විජයගේ එකක් අපි විජේව මොනිටර් කරනකොට විජේ කිසිම ස්ටේජ් වල මේ ඊළම් කතාව කතා කරන්නේ නැහැ වෙනම රට කන්සෙප්ට් එකට ගියේ නැහැ ප්‍රභාකරන් ගැන කතා කරන්නේ නැහැ ඒකින්ද අපිට දැනට අරගොල්ලෝ මේ විජේට වැඩි අරු වෙන බයන ඒකින්ද එයා පරාද වෙච්ච ඒකට විජය කාරණාවක් වුණින්ද අපිට පොඩ්ඩක් ඒකෙම අපි මම අපි දකින්න අපි කියන්නේ මම කියන්නේ මේ අපි ලංකාව එක්ෂේසත්භාවයගෙන ලක්ෂ ලංකාවේ අපි එකට ජීවත් වෙන්න ඕනේ කියලා ඉතන ඇට ඒක පොඩ්ඩක් අපිට පොසිටිව් කියලා තමයි මම දැක්කේ ඒ කියන්නේ විජේ අනිත් එක විජේට දැන් ආණ්ඩු පීටවන්ඩ කොංග්‍රස් පාටි තමයි වැඩිපුර මේව සහයෝග දීලා තියෙන. ඒ කියන්නේ සම්දානියර්ණේ ගත වෙලා තියෙන. ඒකට කොංග්‍රස් ඉන්නකොට තමයි 2009 යුද්ධමේ ඉවර වුනේ. ඒකට කොංග්‍රස් රාහුල් ගාන්ධිලාට විරුද්ධව ලොකු කැම්පේන් එකක් තාමත් LTD ඩයස්පෝරා කරමින් ඉන්නවා. ඒක ඒගොල්ලොන්ට සෙට් වෙන්නේ කොංග්‍රස් එක ඉන්නේ. ඒකට ඒ වගේ දේවල් තියෙන ඉඳලා කොංග්‍රස් නැවත මේ විජේ එක්ක සම්දානයකට ඉන්න ඉඳලා පොඩි පොඩි නෙමෙයි ලොකෝටම අපිට පොඩි සේෆ්ටි එකක් උත් තියෙනවා තාම ඉතින් අපි ඕක ක්ලෝස්ලි මොනිටර් කරන්න ඕනේ ඉතින් දැනට අවුලක් නැහැ අපිට ඒ කියන්නේ දැන් විජේ ආපු ගමන් එයාට මොකද තමිල්නාඩුවට ලොකු බලයක් නැහැ ලංකාවේ ප්‍රශ්න සම්බන්ධව ඩිරෙක්ට් ඉන්වෝල්ව් වෙන්න නමුත් අර මම කීවා වගේ වෙන වෙන වෙන දේවල් වලින් මේක ෆෝම් කරන්න ලංකාවට ප්‍රශ්න ඇති කරන්න පුළුවන් තත්වයක් එතන තියෙනවා. හැබැයි ඒක දැනට නියුට්‍රලයිස් වෙලා තියන්නේ මේ විජේ යාපු එක. අනික යාපනේ ඒකට කොල්ලෝ ගොඩක් ඔය යන් මේ පිචර් බලන කොල්ලෝ තමයි ගොඩක් ඔය බැනර්ස් ගාලා එම මේව කරේ. හැබැයි මීට ඉස්සෙල්ලා තිබිච්ච බැනස් ඇවිල්ලා අර මම කියපාර නාම් තමල රපි දෙමළ කියන පක්ෂයේ මේ සීමාන්ගේ තමයි යාපනේ වැඩිපුර තිබුණේ. එතකොට මේ පාර විජයි නැත්තම් අරයාගේ මේක වැඩි වෙනවා. එතකොට එයාගේ ස්ටේජ් වල ප්‍රභාකරන ප්‍රදර්ශනය කරන එක එයා කියන කතාවලුයි ඒකට මාර විදියට යන් මේ මේ මේ දැන් ඉන්න මොකද ජෙනරේෂන් දැන් ඉන්න මේ තරුණ પરම්පරාව දන්නේ නැතුවම ඇදලා යන්න ඉඩ තියෙනවා. මොකද ඒගොල්ලෝ සෝෂල් මීඩියා වලේම හරි හරිම බලවත් අර ඒ පක්ෂ. ඒකින්ද දැනට අපිට විජේගෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ. කච්චදීව ගැන ඉතින් ඒක ඡන්ද කාලේට ඒගොල්ලෝ හැම පක්ෂෙම ගන්න මාතෘකාවක් තමයි. දැන් ප්‍රභාකරන්වා ඊළම්වයි ප්‍රොමෝට් කරන්න නැතුව කච්චදීව ඕනේ කියලා කිව්වට අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද කච්චදීව ඒගොල්ලන්ට ගහන්නත් බැහැ. ඒක නීති අනුකූලව අපිට මේ වෙලාව ඉවරයි. ඒ අනික ඒගොල්ලෝ ඒකට උත්සාහ කරන්නේ නැහැ. ඒකින්ද දැනට මම නම් ඉතන විජේින් එක සේෆ්ටි කියලා.
1: ඇත්තම අරුන් මම ඊළඟට ඔබෙන් අහන්න බලාපොරොත්තු වෙන තේ කච්චතිව දූප සම්බන්ධයෙන් ඇතිලා තියෙන කතාව මොකද දැන් විජේ පොරොන්දුවක් වුණා කියලා කියනවා ඔහු පැමිණි විගසම කච්චතිව දූපත ඉන්දියාවට ලබා ගන්නවා කියන කාරණාව දැන් ඔබ කියන්නේ විජේගේ මේ ජයග්‍රහණය ලංකාව පැත්තෙන් බැලුවම තරමක් සුබදායි මේ වෙන විට ඊට වඩා අසුබදායි වෙන්න තිබුණා වෙනත් පාර්ශවයක් ජයග්‍රහණය කරා නම් කියන කාරණාව
0: අම්මෝ ඒක ඊටත් වැඩි ලොකු ඩේන්ජර් එකකට අපි වැටෙනවා එතකොට දැන් අපි දැන් එක පැත්තෙන් LTT ප්‍රචාරය දරුණු විදියට ඩයස්පෝරා ප්‍රචාරය එක පැත්තෙන් යනකොට ඒක කවුන්ටර් කරන්නම අපි ඔයගොල්ලෝ කොච්චර දැන් අරි ලිමිටඩ් රිසෝර්ස් නේ අපිට තියන්නේ අපිට තියෙන අවම මේවත් එක අපි උන්ට සටන් කර කර ඉන්නවා එතකොට අර වගේ මේ එන ගියාන් ලොකු යෝධ පක්ෂයක් ප්‍රභාකරන උත්සකන එනකොට අපිට මේ දැන් මම ඔයාට කියපු මේ මේ ඇත්ත කතාව සමාජයට කියලා සමාජගත කරන්න අපිට යොන්ත් එක හැප්පෙන්නම බෑ දැන් නිකමට හරි මම ඒ වැඩේම විජේ කරලා තිබුණොත් ඒකනේ දැන් අපි තමිල්නාඩුවට අපි ඒ දෙමළ මිනිස්සු තමිල්නාඩු දෙමළ මිනිස්සු ප්‍රභාක දැන් අරු පරාද වෙච්ච එකෙන් අරයා මෙසේජ් එකක් අපි කියනවනේ දන්න බලන්න තමිල්නාඩු මිනිස්සු ප්‍රභාකරන්න පිළි අරන්නේ නැහැ. මෙයා කියපු මතවාදී පිළි අරන්නේ නැහැ වෙනම රටක් ලංකාවේ අදන එකට. තමිල්නාඩු මිනිස්සු එකඟ ආයෙ නම් ඡන්ද දානවනේ. දැන් ඒක දැන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකෙන් ආවා විජේට ලොකු මේක ආකර්ෂණයක් තිබුණා. එයාගේ ෆෑන් බේස් එක තමයි දැම්මේ. ඒ ඔක්කොම එක පැත්තෙන් තිබුණුත් හරි අර සීමාන්ට ඡන්ද වැඩිලා තිබුණු තරක අර අරක එකඟ වෙලා මිනිස්සු දාලා තියෙනවා කියන මෙසේජ් එක එළියට එන්නේ. එතකොට එහෙම බලනකොට අපිට මේක ඒ ලොකු ඩේන්ජර් එකකින් අපි මේ බේරුණා කියලා තමයි මම කියන්නේ. කච්චදීවගෙන ඔයා අර මම විජේගේ කතා බලුවා විජේ ඒක මධ්‍යම රජයට ගාන්න කියනවා. ඒ කියන්නේ කච්චදීව ඕගොල්ලෝ දුන්නනේ අන්න ඒ වගේ එක මම අරන් දෙනවා කියලා එයා එහෙම පොරොන්දුවක් වෙලා නැහැ. ස්ටේජ් වල එයා එහෙම කියලා නැහැ. ඒකින්ද ඒක ලොකු ප්‍රශ්නකුත් දැනට නෙමෙයි අපිට. එහෙම ගන්නත් බෑ. ඒක මධ්‍යම රජයටවත් ගන්න බෑ. කච්චති මේක ඉන්ටර්නැෂනල් ඇග්‍රීමෙන්ට් තර අපිට අයිති වෙලා ගොඩක් කල්.
1: හොඳයි අරුන් එහෙමනම් අපි වැඩසටහන හමාර කරමු. මොකද අපි බොහෝ වෙලා කතා කරා. ඉතාමත්ම වැදගත් කාරණා දෙකක් අපි දීර්ඝ ලෙස කතා කරා. හැබැයි මම ඔබෙන් ඉල්ලීමක් කරනවා මෙන්න මෙහෙම. දැන් මේ වැඩසටහන අපේ මහද්වීප 6කින් රටවල් 70කින් අහගෙන ඉන්නවා. බොහෝ වෙලාවට ද්‍රවිඩ ජනතාවත් මේ දේ අහන් ඉන්නවා. මම කැමතියි ඔබෙන් ඔබේම භාෂාවෙන් ද්‍රවිඩ භාෂාවෙන් අපේ ආදරණීය අසන්නන් ආමන්ත්‍රණය කරනවා නම් එයාට පොඩ්ඩක් කතා කරනවා නම් දැන් මේ ඇති වෙලා තිබෙන තත්වය මේ බොරු ප්‍රචාර සහ දැන් අර මෙහි අර සිඩ්නි නගරේ ඉන්න දේශපාලනඥයා කියපු කතාවේ තිබෙන අසත්‍යතාවය මෙන්න මේ වගේ දේවල් ඔබේම සහෘදයන්ට දෙමළ භාෂාවෙන් පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න මම ඔබට විනාඩි 5ක් විතර දුන්නොත් ඔබට පුළුවන් දේ දේ කරලා දෙන්න මට.
0: පුළුවන්. වනකම් ඉන්ද නිකල්චියේ தமிழில் கேட்டுக்கொண்டிருக்கின்ற தமிழ் மக்களுக்கு யாழ்ப்பாணத்திலிருந்து நாங்கள் தெரிவித்துக் கொள்ள விரும்புவது என்னென்று ஆரம்பித்தாகிய நான் இப்ப இந்த சண்டே இலங்கையில நடந்த உள்நாட்டு யுத்தத்தை காரணம் காட்டி வெளிநாடுகள் ஐரோப்பிய நாடுகள்ல சில பல லட்சங்கள் வாழ்கின்றார்கள். அந்த தமிழ் மக்கள் அந்த புலிகளுடன் இணைந்து இந்த யுத்தத்தின் ஊடாக லாபங்களை பெற்றுக் கொண்டவர்கள் தான் மீண்டும் இங்கு ஒரு பிரிவினவாத கோஷத்தை முன்னெடுத்து வருகின்றார்கள் ஒன்று. இரண்டாவது, இந்த நாட்டில் ஒரு உள்நாட்டு யுத்தம் நடந்ததே தவிர ஒரு இனவழிப்பு நடந்ததாக ஏற்றுக்கொள்ள முடியாது. உண்மையில இனவழிப்பு ஒன்று நடந்திருந்தால் யுத்த காலத்தில் தமிழ் மக்கள் சிங்கள மக்கள் பெரும்பாலான வாழ்ந்து சிங்கள இடங்களை நோக்கி சென்றிருக்க மாட்டார்கள், அந்த மக்களுடன் வாழ்ந்திருக்க மாட்டார்கள். யுத்தத்துல யுத்தங்கள் நடைபெறும் பொழுது சரிபுலைகளுக்கு அப்பால சுமார் 3 லட்சம் மக்கள் முள்ளிவாய்க்காலில் புலிகளால பலவந்தமாக புன கைதிகளாக வைக்கப்பட்டிருக்க பொழுது இராணுவம் இலங்கை இராணுவமும் இராணுவத்திடம் வந்து தமது உயிரை காப்பாற்றி கொண்ட மக்கள் பலருடைய வாக்குமூலங்கள் இருக்கின்றது. அந்த யுத்த வலயத்திலிருந்து தம்பி போன மக்களை புலிகள் சுட்ட நிகழ்வுகள் இருக்கின்றது. அந்த சூடு காயங்களுடன் வந்து வாக்குமூலம் அளித்த மக்கள் இருக்கின்றார்கள். சுட்டவர்கள் முன்னாள் புலிகள் தந்த வாக்குமூலங்கள் இருக்கின்றது. ஆகவே பிரபாகரனுடைய இலக்கு வந்து ஒரு நாளும் அடைய முடியாத ஒரு இலக்கு. இந்த நாட்டிலிருந்து ஒரு நாடு பிரிக்க முடியாது. இந்த நாட்டில் நாம் சிங்களம் முஸ்லீம் தமிழ் பேகம் மலை போன்ற அனைத்து இன மக்களும் சமாதானமாக வாழக்கூடிய ஒரு சூழல் ஒன்று நிலவுகின்றது. சுமார் 50 வருடங்களுக்கு பிறகு இம்முறை கிளிநொச்சியில் ஒரு மாணவன் கணித இலவல்ல கணிதத்தில அகில இலங்கை ரீதியில முதலாவது இடத்துக்கு வந்திருக்கின்றான். இது போன்ற விடயங்கள் புலிகள் இருந்த காலத்துல சாத்தியமாக இருந்திருக்காது. பெற்றோர் தங்களுடைய பிள்ளைகளை காப்பாற்றிக் கொள்வதற்காக எவ்வளவு துன்பப்பட்டார்கள் என்று யுத்த வலயங்கள்ல வாழ்ந்த எங்களுக்கு தெரியும். தமிழ் மக்கள் அனைவருக்கும் தெரியும் புலிகளால் இந்த மக்களுக்கு ஏற்பட்ட பாதிப்பு என்னண்டு. ஆனாலும் அதை வெளியில் பேசுவதற்கு பலர் அஞ்சுகின்ற நிலை ஒன்று காணப்படுகின்றது. ஆகவே இந்த யுத்தத்தின் மூலம் நாம் ஒரு 30-40 வருடங்கள் பின்னுக்கு இழுக்கப்பட்டிருக்கின்றோம். மீண்டும் நாங்கள் அவ்வாறான ஒரு பிரிவினைவாத பயங்கரவாத செயல்களுக்குள் செல்லாமல் இந்த நாட்டில் சகோதரத்துவத்துடன் சந்தோஷமாக வாழ்வதற்கான ஒரு சூழலுக்காக தமிழ் மக்கள் நாங்கள் இணைந்து சிங்கள மக்களுடன் வேலை செய்ய வேண்டும் என்பது என்னுடைய கோரிக்கையாக இருக்கின்றது. நன்றி.
1: ඔබ ඉතාමත්ම අපූරුවට උතුර දකුණ යාකරන පාලම නිර්මාණය කරන අරුන් අපි බලාපොරොත්තු වෙනවා දැනට තිබෙන මේ පුංචි පුංචි මතභේද පවා අපි අතරින් අයින් වෙලා සිංහලවත් දෙමළවත් නෙමේ ශ්‍රී ලාංකිකයින් විදියට අපිට අපේ රටේ උතුරේ දකුණේත් නැගෙනහිරත් බටහිරත් මධ්‍යම කඳුකරේ හැම තැනම එකට ජීවත් වෙන්නට පුළුවන් වාතාවරණයක් උදා වේවා කියලා ඔබ මේ වෙනුවෙන් දරන මේ ප්‍රයත්නය අපි පිටරටවල ඉඳලා එහෙම නැත්නම් උපන් බිමෙන් සතක්ම දහස් ගණනක් ඈතින් ඉඳලා අපි ඒක අගය කරනවා. ඒ උතුර දකුණ යාකරන පාලම ඔබට ඉතාමත් මික්මණින් හදන්නට හැකියාවක් ලැබේවයි කියලා තත් ප්‍රාර්ථනා කරනවා. අද යාපනයේ ඉඳලා ඔබේ වටිනා කාලය මේ සන්ධ්‍යාවේ අපිත් එක්ක එකතු කිරීම ගැන අපි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති අරුන්.
0: බොහොම ස්තුති පැතුම් මේ අවස්ථාව ලබා දීමට. අපි ඔරු සම්පූර්ණ කතාව ඇතුලේ කිව්වා වගේ මේ රටේ අපිට පොඩි පොඩි මතභේද ගැටුම් තිබුණාට පොඩි පොඩි ඉෂුස් තියෙනවා. ප්‍රශ්න දෙපේ ඉෂුස් තියෙන ඒව අපිට විසඳගෙන රටක් ඇටියට දෙමළ මුස්ලිම් සිංහල බර්ගමලේ හැම මිනිසුම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු කියලා ඉල්ලා සිටමින් මේ අවස්ථාවට ස්තුතියි. ජය වේවා. බුදු සරණයි.

0: Streaming live all day, every day at pvfm.org.au.
1: වෙලාවර 9යි විනාඩි 30යි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව ඒ. මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ඉඳලා මහද්වීප 6කට විසිරුවා හැරන අපේ ආදරණීය වැඩසටහන ස්වර්ණ FM වෙත ලෝකේ රටවල් 70ක ඉඳලා සමන් දෙන බොහෝම පිරිසක් ඉතාමත්ම ආදරෙන් සිනහසෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. සචින්ත අපි පසුගිය අප්‍රේල් මාසයේ දැවන්ත අවුරුදු උත්සවයක රස පහස විඳගන්ට හැකියාවක් ලැබිච්ච මාසයක් බවට පත් වෙලා තිබුණා. ලංකාවෙන් පිටත දැවන්ත සෙනග කන්දරාවක් එක්කාසු කරගෙන ඉතාමත්ම ලස්සනට අවුරුදු උත්සවයක් ඒ වගේම ජනක්‍රීඩා වගේම සැනකෙලියක් වගේ තත්ත්වයකට දවස පුරාම අපිට විනෝද වෙන්න පුළුවන් ලංකාවට ගියා වගේ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් තැනකට මේ අපේ වැඩසටහන කරන ප්‍රදේශයේ ලස්සන උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඒ පිළිබඳව තමයි දැන් අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ.
2: ඔව් ඇත්තනම් මං හිතන්නේ අපිට අතර ආඩම්බරයක් අපේ ගමේ අවුරුදු උත්සවය කියලා කියන්න පුළුවන් විදිහේ විශිෂ්ටමත් මේ සංවිධාන ශක්තියකුත් එක්ක තාමත් ඉහළ ගණේ අවුරුදු උත්සවය පැවැත්වෙන. අතන මං හිතන්නේ ඒක සම්බන්ධව පැතුම් කිව්වාගේ සබ බලා අවසාන වශයෙන් හවස තිබ්බ මේ මියුසිකල් ෂෝ එක. ඒක ඇත්තටම අපිට හිතා ගන්න බෑ මේක මේ ලංකාවේ කරන එකක්ද නැත්නම් මේක මේ ඕස්ට්‍රේලියාවද කියන එක. ඇත්තට මේ වගේ මේ තිබ්බ අපි කිව්වද වයිබ් එක කියන්නේ. උදේ ඉඳන් පටන් ගත්තාන් පස්සේ ඇත්තටම මං හිතන්නේ අපිට මං හිතන්නේ සංවිධායක කණ්ඩායම කියයි කොච්චර සාර්ථකත්වයක් තිබ්බද අපි දැන් මම අපි දෙන්නම දෙන්න ගියා. අපි දෙන්නම නරඹන්න රිට ගියා යම් යම් අවස්ථා සම්බන්ධ වුණා දේවල් වල ඇත්තට අපිට හරි ආඩම්බරයක් ඒ වගේ විශේෂයෙන් අපේ සංස්කෘතික කාරණා. මොකද මේ රටවල් වල වැදගත්ම කාරණා වෙන්නේ අපේ දෙවන પરම්පරාවට අපේ සංස්කෘතිය පවරා දීම. ඒක ශ්‍රී ලාංකිකයන් ඇතුළු අනිත් සෑම ජාතිකම පුරවැසියන් කරන කාරණාවක්. ඉතින් ඇත්තටම මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ සංස්කෘතියේ තියෙන ප්‍රධාන මංගය තමයි අපි අවුරුද්ද කියන එක. ඉතින් ඒ සංස්කෘතිකාංගය ඊළඟ પરම්පරාවට පවරා දීමත් සහ අපිටත් අර ලංකාවේ මිස් වෙන කැලේ කියන්නේ. ඒ මිස් වෙන දේ ලංකාවටත් වඩා හොඳින්. මෙහෙ සංවිධාන වෙලා තිබ්බත් ඒ සංවිධානය කරන්න අපකම වෙච්ච. ඒ සංවිධානයේ අපේ මහත්තුරුන් දෙදෙනෙක් අද මැදිරියටත් ඇවිල්ලා ඉන්නවා.
1: ඔව් අපිත් හරිම වාසනාවන්තයි මෙවර අපිට හැකියාවක් ලැබුණා මාධ්‍ය එක්ක අත්වල් බැඳ ගන්නත්. ඒ කියන්නේ ඒක දවස පුරාම බෙදා හරින්න ඊට කලින් අපි පොරොන්දුනක් ඊට පසුවත් අපි එවුන් එකතු වෙලා වැඩ කටයුතු කරනවා කියලා. දැන් මේක සහෝදරත්වෙන් බැඳිලා තියෙන්නේ අපිට ගලව ගන්න බැරි වෙන විදිහටම. වික්ටෝරියානු සුබසාධක සංගමය ඒකේ දැන් නමත් පොඩ්ඩක් එහාට මෙහාට අපි අහගන්න ඕන හරිම නම මොකක්ද කියලා ඊළඟට. මොකද දැන් මේ
2: කියන්නේ විශ්වගේ
1: හැටියට අපිට ලොකු වෙනවානේ. සභාපතිතුමා ඇවිල්ලා ගරු සභාපතිතුමා චන්ද නිබුලාන මහත්මයා ආයිබෝන් ඔබතුමාට
3: ආයිබෝන්.
1: ඒ වගේම උපසභාපතිතුමා අසංග විතානගේ මැතිතුමනි ආයිබෝවන්
4: ආයිබෝන්.
1: කොහොමද දැන් මාසයක්කටත් ඔන්න මෙන්න ආවනේ සති කිහිපයක් ගෙවුණා. දැන්නම් ටිකක් රිලැක්ස් එකේ ඉන්න මොහොතක්. කොහොමද අවුරුද්ද දිහා බැලුවාම අවුරුදු උත්සවය ගැන හිතෙන්නේ ඔබතුමාට?
3: ඇත්තම බොහොම සන්තෝෂයි. මම පළමුවෙන්ම 88.6 සොරණ FM නාලිකාවේ කාර්ය මණ්ඩලයට පළමුවෙන්ම මේ අවස්ථාව දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තම අපි විශාල අවුරුදු උත්සවයක් කරා අපි ගෙන ගියා. මේ 12 වසරට තමයි ක්‍රිජ්බර්න් ඇන්සක් පාකිදී අප්‍රිල් මාසි 26 දවස පුරා තිබුණේ. ඉතින් ඒක අති සාර්ථක වුණා. ඒ සාර්ථකත්වය මම හිතන්නේ අපි ශ්‍රී ලාංකිකයේ හැටියට අපි හැමෝම බෙදාදා ගත්තා. මොකද අපේ අපි මෞරටයෙන් පිට ඔබට ඇවිල්ලා අපේ තියෙන පාරම්පරික ජන ක්‍රීඩා සංස්කෘතික නැටුම් ගැවුම් මේ වගේ රටකට ආපුහම අපිට ප්‍රායෝගිකව කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ දරුවන්ට. අපි ඒ අවස්ථාව තමයි මේ ක්‍රිජ්බන් තෝතැන්නක් විදියට අපි අවුරුදු 12ම පුරා මේ අවුරුදු උත්සවය බොහොම උත්කර්ෂ අන්දමින් පවත්වන්නේ ඒ දරුවන්ගේ ඉදිරි අනාගතය ගැන. ඒ වගේම සංස්කෘතික වැඩදායි දේවල් හැම දෙයක්ම අපි ඉදිරිපත් කරන්නේ මේ වගේ අවුරුදු උත්සවකින් තමයි.
1: දැන් අපිට පොරොන්දුවක් වුණානේ අවුරුදු උත්සවය වුණායින් පස්සේ ඇවිල්ලා ආයමතතාවක් මේ පිළිබඳව කතා
3: කරන්නක් විදියට අපි අවුරුදු 12ම පුරා මේ අවුරුදු උත්සවය බොහොම උත්කර්ෂ අන්දමින් පවත්වන්නේ ඒ දරුවන්ගේ ඉදිරි අනාගතය ගැන. ඒ වගේම සංස්කෘතික වැඩදායි දේවල් හැම දෙයක්ම අපි ඉදිරිපත් කරන්නේ මේ වගේ අවුරුදු උත්සවකින් තමයි.
1: Then, abil porondu akunane aurudu se urunen pas evilla ayamata taak mebili mandu kata.

0: ප්‍රබලතාවය අඩු වෙලා තියෙන මොකද අපි පුළුවන් තරම් ඒ ඒ ඒ වැඩ කටයුතු නිමා කරලා දැන් ඉතින් ඒ කියන්නේ ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ ව්‍යාපාරික හිතවතුන්ට ඒව කට්ටියට ඔක්කොම ඒ සම්බන්ධතා ඒ සමහර තිබුණා අපි ඩිපොසිට් කරපු ඒවා ඒවා අපි ඔව රිෆන්ඩ් කරලා සේරම කළා දැන් ඉතින් පොඩක් නිදහස් වෙගෙන යන වෙලාව දැන්
1: අසංග මේ මෙච්චර සෙනග කන්දරාවක් එදා එකතු වෙයි කියලා හිතුවද මේ ඇත්තටම තව එකක් තියෙනවා මේකට මේ ස්වභාව ධර්මයේත් යම් කිසි සහයෝගයක් අපිට ලැබෙනවා හැමදාම වැස්ස තිබුණානේ හැම සතියන්තයකම මේ ඉරිදා විතරක් කිසිම වහින්නේ නැතුව අර ලංකාවේ කාලගුණික තත්ත්වයම දුන්න ඊළඟ ඉරිදා මම බැලුවම ඉරිදා මොරසූර්ණ වරුසාවක් මම බැලුවා මේකනම් පුදුම හාස්කමක් මම කැමතියි ඒක දැනගන්න ඔබ මෙතරම් සෙනගක් බලාපොරොත්තු වුණාද කොහොමද මෙතරම් සෙනගක් ඔබ ගෙන්න ගත්තේ
0: ඇත්තම කියනවා නම් මෙහෙමයි අපි අපිට ඒකත් සබා ධර්මය විසින් අපිට දායක දායද කරපු දෙයක් කියලා මම විශ්වාස කරනවා මොකද අපි ඇත්තටම පළවෙනි සැරේ අපි තියන්නේ හිටිය අප්‍රේල් 5 වෙනිදා ඉතින් අපි අප්‍රේල් 5 වෙනිදා දිට්වා සුලිකුණාට ආපු වෙලාවේ අපි තීරණය කරා අප්‍රේල් 5 නොතියා ඒ වෙනුවෙන් අපි සුබ සාධක වැඩ පිළිවෙලක් යොදනවා කියලා ඉතින් ඒකින්ද අපි ඒක කැන්සල් කරා ආපහු ඒක ඒ වෙනුවට අපි අර අපේ බුරියානි ප්‍රොජෙක්ට් එක කරපු නිසා ආපහු අපි කවුන්සිල් එකට ගිහිල්ලා අප්‍රේල් 5 ඉල්ලනකොට අපිට ඒ දවස දෙන්න විදියක් නැහැ කියලා කිව්වා. අන්තිමට අපිට ඉතුරු වුණේ 26 වෙනිදා විතර අප්‍රේල් මාසෙන්. ඉතින් ඇත්තටම ඒකත් අපිට බලාපොරොත්තු නොවුණු විදියට අපිට අපි අපි ඇත්තටම බය වුණා මොකද අප්‍රේල් 26 කියන්නේ මාසේ අන්තිම වෙනකොට සීතල වෙයි කියලා ගොඩක්ම. ඉතින් එහෙම සීතල වුණෙත් නැහැ. ඉතින් අපේ අපි මං හිතන්නේ ඒක අපි ආශිර්වාදයක් වුණා. ඉතින් අපිට කාලගුණයත් ඉතින් ආශිර්වාදයක් වුණා. අපි බලාපොරොත්තු වුණා. ඇත්තම කියනවා නම් අපි ඒ වගේ ජනකාය බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තු වෙලා තමයි අපි ඒ විදිහට ලෑස්ති වුණේ. මොකද අපි ඊට කලින් අවුරුද්දේ අපි අපිට ලැබිච්ච ප්‍රතිචාර අනුව ඒකේ අපි අවසානයේ ප්‍රතිචාර අනුව අපිට අපි බලාපොරොත්තු වුණා මේ වගේ ප්‍රමාණයක් අපිට ජනකායක් අපි ලබා ළඟා වෙයි කියලා. ඒ වගේ විදිහට තමයි අපි සූදානම් වුණේ. ඉතින් අපි මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙච්ච දෙයත් අපිව විශ්වාස කරලා ආපු කට්ටියටත් අපි මං හිතන්නේ අපි ඒක උපරිමයෙන්ම අපි සිද්ධ කරගෙන යන මගේ අදහස ඉතින්
1: මේක මේ උතුරු මෙල්බන් කියලානේ මුලින්ම තිබුණේ උතුරු මෙල්බන් ප්‍රදේශයේ අවුරුදු උත්සවයක් නමුත් දැන් මේකට අපි එදා හම්බුණා අපිට ආදරණීය අපේ හිතවතුන් ශ්‍රී ලාංකිකයන් එහා කොනේ ඉඳලාම ඇවිල්ලා තිබුණා සමහර අය බැලරාට් ජීලොන් මේ එන්න පුළුවන් හැමෝම ඇවිල්ලා තිබුණා ඉඹුලාන මහත්තයා මේක නම් මහා හාස්කමක්
2: ඒට හේතුව ඇත්තෙම මේ වගේ රේඩියෝ ආයතන විතරක් නෙමේ ටීවී ආයතන වලත් මේ අප්‍රේල් මාසයේ තියෙන මේ සූර්ය මංගල්‍ය ගැන හුඟක් ප්‍රචාර කටයුතු වුණා. ඉතින් ඒක නිසා තමයි මං හිතන්නේ මේ බැල්රාට් වලින් මේ පැත්තෙන් ජීලෝන් අර පැත්තෙන් බෙන්ඩිගෝ ඒ විතරක් නෙමේ මෝනින්ටන් ඉඳන් අපිට කතා කළා. කතා කරලා ඇහුවා මුලින්ම අපි මෙච්චර දුර ඉඳන් එන්නේ අපිට කිරිබත් මේසයට සහභාගි වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. අපි ගිහුවා කිසි දෙයකට බය වෙන්න එපා. උදේම එන්න. උදේ 8 ඉඳන් 10 මාර වෙනකන් අපි කිරිබත් මේසය පිළියෙල කරලා තියෙනවා. සම්පූර්ණ ශ්‍රී ලාංකික ආහාර වර්ගවලින් මේක හරිම අලංකාරමත් ඒකෙන්ද විඳගන්න එන්න කියලා. ඒ වගේම ඒගොල්ලෝ ආවා 8 මාර වෙනකොට. ඉතින් ඒක තමයි මේ බැඳීම මම හිතන්නේ අපේ ශ්‍රී ලාංකික සියලුම දෙනාගේ බැඳීමත් ශක්තියත් සහයෝගයත් ඒ වගේම එකමුතුකමත් එදා දවසේ මැනවින් පෙරුණා.
1: ඇත්තට මේක හරි පුදුමාකාර එකමුතු වීමක්. ඒකට හේතුව තමයි අසංක මේ එකෙක් මාත් එක්ක කතා කරලා කිව්වා මේ අපේ මෙල්බන් නුවර මෙච්චර මාධ්‍ය ආයතන තියෙනවද කියලා. මෙච්චර මේ YouTube channels තියෙනවද කියලා. මම වෙයි කියලා. කිසිම අවුරුදු උත්සවයක අපි දැකලා නැහැ මෙතරම් සහභාගීත්වයක්. ඒ කියන්නේ මේ හැම මාධ්‍ය ආයතනයක් මෙතනට ඇවිල්ලා ඔබට උදව් කරා. ඔබත් එක්ක අත්වල් බැඳගත්තා. ඉතින් ඒ නිසා මේ ඒක මම හිතනවා ඔබේ මේ ජයග්‍රහණයේ සාර්ථකත්වයේ අඩිතාලම කියලා හැමෝම එකතැනකට විතරක් නෙමෙයි හැමෝටම එන්න කියලා. ගුවන් විදුලි ආයතන, රූපහිනි ආයතන, එතකොට වෙබ්සයිට්ස් හැමෝම ඇවිල්ලා ඔබට උදව් කරානේ.
0: ඔව් මං හිතන්නේ ඒක තමයි අපේ මං හිතන්නේ එක මේ එකක් තමයි මේ අවුරුද්ද ගත්ත තීරණයක්. අපි ඒක ඕපන් කර හැමෝන්ටම එන්න කියලා අපි සහයෝගය ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරා. ඒ අනුව තමයි ඔබතුමාලත් අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඔබතුමාගේ ආයතනය 88.6ත් අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඒ වගේ ප්‍රධාන ගොඩක්ම මාධ්‍ය ආයතන අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් අල්ලා ඒගොල්ලන් ස්වේච්ඡාවෙන්ම ප්‍රචාර කටයුතු ලබා දුන්නා. ඉතින් ඒ ස්වේච්ඡාවෙන් ප්‍රදාගට ඇත්තටම අපිට අවශ්‍යතාවය තිබුණේ ප්‍රචාරයේ කටයුතු දෙකනේ අපේ ශ්‍රී ලාංකික ජනතාව අතරට රැගෙන යන්න.

0: ඉතින් රැගෙන යන්න අපි මේ නිදහස උපරිමව දුන්න අපේ පුළුවන් නම් අපි මේක කරලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරා. ඉතින් ඉල්ලීමට උපරිම සාධාරණත්වය කිස්ස උනා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒහා ජන ප්‍රමාණයක් අපිත් එක්ක ආවේ කියලා මම නම් විශ්වාස කරන්නේ අත්තර.
1: ඒ විතරක් නෙමෙයි අපි මතක් කරන්න ඕනේ දැන් එදාට ගතින් එන්න බැරි පිට රටවල ඉන්න අයට ලංකාවේ ඉන්න අයට මේ අවුරුදු උත්සවය මුල ඉඳලා අග දක්වාම සජීවීව රස විඳින්න පුළුවන් විදිහට සන්නස ඩිජිටල් ආයතනය මේක ලෝකෙ පුරාවටම ප්‍රචාරය කරා. ඊළඟ මෙල්බන් ටීවී ආයතනයත් Tamanට හැකි පමණින් මේ කරලා තිබුණා. බොහෝ මාධ්‍ය ආයතන Tamanට අර කියපු කාර්යභාරයටත් එහාවට ගිහිල්ලා ඒ දායකත්වය ලබා දීලා තිබුණා.
0: අනිවාර්යෙන්. මොකද ඇත්තරම කියනවා නම් ඒ අපේ ගොඩක් මේ වගේ channels කීපයක් අපේ live telecast කරා. මේ සන්නස සිලොන් ටීවී, මෙල්බර්න් ටීවී, ඊළඟට මෙල්බර්න් ජර්නි, ඒ වගේ YouTube channels ඇරමින් ගොඩක් ඒවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ උපරිමයේම දායකත්වය ලබා දීලා තිබ්බා. ඒක මම හිතන්නේ ඔබතුමාගේ channel එකත් මම හිතන්නේ දැක්ක මම දැක්කා live යනවා. මේ ඉතින් ඒ වගේ ඉතින් අපි උපරිම මේගොල්ලන්ට අවස්ථාව දුන්න එක කරගෙන යන්න කියලා ඒක ඇත්තරම අපිට සහයෝගයක් විදියට තමයි ඒගොල්ලෝ අපිට කරගෙන ගියේ ඇත්තරම.
1: මේ හැම දෙයක්ම මේක මේ සිහිනයක්නේ සැබෑ වෙන්නේ. මේ සිහිනේ සැබෑ කරගන්න අනුග්‍රාහක බවතුන්ගේ අතහිත අතිශය වැදගත් වෙනවා. අපිට කොච්චර හීන තිබුණත් සමහර ලාවට අතේ සල්ලි භාගෙ නැත්තම් ඔක් කරගන්න බෑනේ. මේ පුංචි හීනය දැවැන්ත ව්‍යාපෘතියක් වඩ පත් කරගන්න අනුග්‍රාහක බවතුන් දුන්න දායකත්වය අපි වෙලාවෙ මතක් කරන්න ඕනේ.
2: ඒට ඒක හේතුව තමයි අපේ මේ හියුම් ප්‍රජාවේ තියෙන බිස්නස් ව්‍යාපාරික බිස්නස් ප්‍රජාව දැනට අවුරුදු 12ක් දක්වා එක දිගට අපිට නොකඩවා සහයෝගය දුන්නා. මුදල්මින්, ද්‍රව්‍යමින්, ශ්‍රමයෙන්. සමහර අය කියනවානේ ආනේ අපි මුදල් විතරක් අපි දෙනවා. තව අය කියනවා නෑ මුදලින් විතරක් නෙමෙයි ශ්‍රමයෙන් දායකත්වයෙන් හැම දෙයකම අපි සහයෝගයෙන් දෙනවා. මොකද මේක අපේ ශ්‍රී ලාංකික අවුරුදු උත්සවයක්. මේක අපේ සූර්ය මංගල්‍යයක්. ඉතින් ඒක තමයි උඟක්ම හැමෝගෙම තියෙන හදවතින් අපිට උදව් උපකාර කළේ.
0: මං ඇද ඇත්තරම ඒ පතුම් මත මේ මට ඒක ඇත්තරම මං අවස්ථාව කරගන්න මේ අපේ ව්‍යාපාර ප්‍රජාවට ස්තුති කරන්න මං අවස්ථාව දෙනවනම් මට පුළුවන් ඒ කට්ටිය
1: අනිවාර්යයෙන්ම දැන් අප මතක් කරන්න ඕනේ මේ නයන වාසලෙන් කයියා
0: මං ඇත්තරම මම මේ පොඩ්ඩක් කියන්නම් අපිට දායකත්වය ලබා දුන්න ව්‍යාපාරික ප්‍රජාව මොකද ඇත්තම ඒ කට්ටිය නොව හිටින්න අපිට මොනම හේතුවකින්දවත් ඔබතුමා කිව්වා වගේ මේ වගේ ලොකු ව්‍යාපෘතියක් කරන්න ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් ඒ කට්ටියගේ සහයෝගයෙන් තමයි මේ ඔක්කොම මේ මොකද ඇත්තරම අපි කිසිම ලාභ ප්‍රයෝජනක් නැතිව කරගෙන යන අපේ ස්වේච්ඡාවෙන් කරගෙන යන කණ්ඩායම කියන එකට සම්පූර්ණ සහයෝගය ලබා දුන්නේ මේ මෙතුමන්ලා.
1: ඒක මතක් කරන මොහොතේ අර සමහරලාට මේ අපි අර හිර වෙනවානේ. හැබැයි ඔබේ අවුරුදු උත්සවය අත දිගෑරලා වේදන් කරලා තිබුණ ලස්සන අවුරුදු උත්සවයක්. ඒ කියන්නේ කාටවත් කිසිම වෙලාවකදී අගහිඟ කමක් පේන්න තිබුණ නැහැ.
0: ඔව් මොකද ඒකෙන් මම හිතන්නේ අපි ඒක අදහස් කරේ අපි ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ඒ කටින් ඉදිරිපත් කරනකොට ඒගොල්ලන් සමහර වෙලාවෙ ඒගොල්ලන්ගේ යෝජනා කරා මේ විදිහට කරමු මේ විදිහට කරමු. ඒතොර අපි දැන් කිව්වන් පස්සේ අපිට ඒක බජට් නැහැ කිව්වම නෑ නෑ මමව දෙන්නම් ඒ ගාන මේක මේ විදිහට කරන්න. අර ඒ වගේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකට අපිට ඉතින් ඒගොල්ලන් ගොඩක් යෝජනා අපිට ඒගොල්ලන්ගේ සහයෝගයත් ලැබුණා. ඉතින් ඒකත් ඒ අදහස් උදහස් අරගෙන තමයි අපි ඒ වැඩ කටයුතු කරේ. මම පොඩ්ඩක් මතක් කරන්නම් අපිට ලබා දුන්න ව්‍යාපාරික ප්‍රජාවගේ මේ ටික කම නැද්ද?
1: අනිවාර්යයෙන්ම කියන්න ඕනේ.
0: ඔව් අපිට මලිමු කරවන ආයතනයේ ප්‍රින්සිපල් ස්පොන්සර් විදියට අපිට සහයෝග ලබා දුන්නා. මම හිතන්නේ උපරිමම සහයෝග ලබා දුන්නා මේ අවුරුදු 4 පුරාම දිගටම. ඊළඟට වෙස්ටර්න් යුනියන් ආයතනය මේ වල සම්බන්ධ වුණා. ඩයිමන්ඩ් ස්පොන්සර් කෙනෙක් හැටියට, හෝම්ලෑන්ඩ් ආයතනයේ ඩයිමන්ඩ් ස්පොන්සර් කෙනෙක් හැටියට, ෆස්ට් චොයිස් ට්‍රැවල් ආයතනයේ ඩයිමන්ඩ් ස්පොන්සර් කෙනෙක් හැටියට, හියුම් සිටි කවුන්සිල් එක අපිට ඩයිමන්ඩ් ස්පොන්සර් කෙනෙක්, ප්ලැටිනම් ස්පොන්සර් කෙනෙක් හැටියට සම්බන්ධ වුණා. ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයේ ප්ලැටිනම් ස්පොන්සර් කෙනෙක් හැටියට, යුනිකී ග්ලෝබල් ප්ලැටිනම් ස්පොන්සර් කෙනෙක් හැටියට, ABC හෝම්ස් ආයතනයේ සම්බන්ධ වුණා. හිල් ටොප් කැරවෑන් ප්ලැටිනම් ස්පොන්සර් කෙනෙක් හැටියට, ඊළඟට AD ඔටෝබොඩි ආයතනය සම්බන්ධ වුණා ගෝල්ඩ් ස්පොන්සර් කෙනෙක් හැටියට, වින්සර අධ්‍යාපන ආයතනය සම්බන්ධ වුණා ගෝල්ඩ් ස්පොන්සර් කෙනෙක් හැටියට, ඇරෝෆින් ෆයිනෑන්ස් ආයතනය සම්බන්ධ වුණා ගෝල්ඩ් ස්පොන්සර් කෙනෙක් හැටියට, ට්‍රාන්ස්ටෙල් ප්‍රයිවේට් ලිමිටඩ් ආයතනය සම්බන්ධ වුණා ගෝල්ඩ් ස්පොන්සර් කෙනෙක් හැටියට, ක්වාලා බ්ලයින්ඩ් ආයතනය සම්බන්ධ වුණා ගෝල්ඩ් ස්පොන්සර් කෙනෙක් හැටියට, කෝසි කැබ් ආයතනය සම්බන්ධ වුණා ගෝල්ඩ් ස්පොන්සර් කෙනෙක් හැටියට, සිලෝන් ටේබල් අලුතෙන් පටන් ගන්න ආයතනයක් ඒක සම්බන්ධ වුණා අපිට ගෝල්ඩ් ස්පොන්සර් කෙනෙක් හැටියට, ඊළඟ නෙක්ස්ට් ජෙන් කාගෝ එක අපි සම්බන්ධ වුණා සිල්වර් ස්පොන්සර් කෙනෙක් හැටියට, ප්‍රයිම් චොයිස් ආයතනය ෆයිනෑන්ස් ආයතනය සම්බන්ධ වුණා සිල්වර් ස්පොන්සර් කෙනෙක් හැටියට, රූපහල සම්බන්ධ වුණා සිල්වර් ස්පොන්සර් කෙනෙක් හැටියට, ටයර් බසා වින්ඩම්වෙල් ආයතන සම්බන්ධ වුණා සිල්වර් ස්පොන්සර් කෙනෙක් හැටියට දෙරණ ආයතන සම්බන්ධ වුණා සිල්වර් ස්පොන්සර් කෙනෙක් හැටියට සෙන්ට්‍රල් පීස් ආයතන සිල්වර් ස්පොන්සර් කෙනෙක් හැටියට සම්බන්ධ වුණා හයිකයා කැරවන් ආයතන බ්‍රොන්ස් ස්පොන්සර් කෙනෙක් හැටියට එල්එන්එස් ෆැබ්‍රිකේෂන් බ්‍රොන්ස් ස්පොන්සර් කෙනෙක් හැටියට ස්ටාලින් කැලවන් ආයතන බ්‍රොන්ස් ස්පොන්සර් කෙනෙක් හැටියට ස්පයිසි කෝනර් රෝස්බෝ පාක් බ්‍රොන්ස් ස්පොන්සර් කෙනෙක් හැටියට KML Enterprises bronze sponsor කෙනෙක් හැටියට ඊළඟට new future ආයතනයේ bronze sponsor කෙනෙක් හැටියට crystal service ආයතනයේ bronze sponsor කෙනෙක් හැටියට සම්බන්ධ වුණා ඊට අමතරව අපිත් එක්ක සම්බන්ධ වුණා legend sport indo sport ආයතනයේ desta private limited deluxe caravan and next car and dp motors and techno motors ආයතන අපිට sponsorship ලබා දීලා තිබුණා අපිට මුදලින් මේ සමහර ආයතන අපි මේ විශේෂයෙන් කර මතක් කරන්න ඕනේ මේ caravan ආයතන මම හිතන්නේ එතුමාලගේ ආයතන පවා අපිට විරුද්ධ කරලා දීලා අපේ වැඩ කටයුතු කරගන්න උපරිමයෙන් අපිට සහයෝග දුන්නා ඉතින් ඒ කෝස් එක බයතනේම අපිට මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට උපරිමයෙන් ඒ ආයතන කරන්න සහයෝග ලබා දුන්නා
1: ඔය කියපු ආයතනට අමතරව තව ආයතන මෙල්බර්න් වල තියෙනවාද කියන සැකේ අපිට මතුවෙනවා ඒකට හේතුව තමයි ඒ තරම් මේ මුළු මෙල්බර්න් වලම ඉන්න හැමෝම එකට අත්වල් බැඳගෙන තියෙනවා කියලා තමයි අපිට පේන්නේ ඒකට රහසක් තියෙනවද
2: තව එක දෙයක් කියන්න ඕනේ එතකොට දැන් තව ප්‍රශ්නයක් මතුවේයි දැන් මේ වගේ දෙවන්ත අවුරුදු උත්සවයකට කොහෙද මේ බඩු බායිර ගබඩා කරන්න කියලා ඒ ගබඩා කරන මහත්මයෙක් තමයි එදා ඉඳන් අද වෙනකන් ස්මාර්ට් ඔටෝකයා ජයතිලක මහත්මයා එයාගේ තියෙන කර්මාන්තශාලාව යාගේ තියෙන ගරාජ් එක ඉස්සරහා තමයි මේ හැම දෙයක්ම අපි ගබඩා කරන්නේ කරලා තියෙන්නේ ඒක නියම ඒක අනිවාර්ය මතක කළ යුතුයි
0: අපි ජයතිලක මහත්මයා අපිට අවුරුදු ගානක් තිස්සේ අපේ කන්ටේනර් එකක් එතන එතුමාගේ ඉඩමේ තවාගෙන ඔක්කොම අවුරුදු උත්සවයේ බඩු ටික තියාගෙන පරිසම් කරන්නේ තමන්ගේ දෙයක්
1: ඔහේ මේ අවුරුදු උත්සවයේ අපි උදේ 8ට ආවහම හැන්දෑවේ 9 විතරකන් තියෙනනේ මේ ක්‍රීඩා පිටියේ යමක් ඒකට පිටුපස මහා විශාල වැඩ කන්දරාවක් තිබෙනවා දැන් ඔය ඔබ කියන වගේ දේවල් සමහර වෙලාවට අවුරුදු සේ බලන් දෙන අයට තේරෙන්නේ නැති දේවල් නේ
0: අනිවාර්යයෙන්ම ඒක හොඳට බලාගන්න තිබුණා අපිට ඉස්සරින්ද පිටිය සකස් කරන වෙලාව යාවනම් මොකද අතට පිටිය අපිට ලැබුණේ දවල් 12ට මොකද එදා තිබුණානේ එක්සැක්ට් ඩේ එක තිබුණානේ දවල් 12 ඉඳන් මම ගොඩක් වෙලාවට මම බුක් කරලා තිබුණේ එන සප්ලයි චේන් එක දවල් 12 ඉඳන් පැයකට සැරයක් ඒ ට්‍රක්ස් එන්න ඒ වුණාට කොහොම හරි 12 වෙනකොට ඔක්කොම ට්‍රක්ස් ඇවිල්ලා ප්‍රයිම් මූව 10ක් විතර පාරේ බ්ලොක් වෙලා කර කියාගෙන දෙයක් නැතුව ඔක්කොම එකකින් එකට අරගෙන ඒ කියන්නේ ජෙනරේටර්ස් ලයිට් ද ස්ටේජ් ද මාකීස් ද හැමදේම
2: ෆෝක්ලිප්
0: ද හැමදේක්ම ඇවිල්ලා පාරේ බ්ලොක් වෙලා ඉතින් ඒ තරමට ඊළඟට ආපු පිරිස අපිට උදව් කරන්න ආපු පිරිස මං හිතන්නේ එදා ඉඳන් ඒ කියන්නේ සෙනසුරාදා මං හිතන්නේ හිටිය 150කට වැඩිය අධික පිරිසක් හිටිය ඇවිල්ලා උදව් කරන ස්වේච්ඡාවෙන් ඇවිල්ලා හිටිය එදා අවුරුදු සවසේ හිටිය 200කට හැපැත්ත අපිට ස්වේච්ඡා කණ්ඩායමක් ඇවිල්ලා උදව් කරා ඉතින් ඒ වගේම අපේ කණ්ඩායම විශේෂයෙන් මතක් කරන ඕන 20කට අධික අපේ 20ක් තමයි අපේ කණ්ඩායම ඒක උප්පරිමේම ඒ කියන්නේ ආයි වචන නැහැ කියන්න ඒ කියන්නේ දිවාරය නොබලා ඒ කියන්නේ පුදුමාවගේ අර කැපවීමක් කරේ මේ මං හිතන්නේ පෞගිය මාස 4 ආයි රෑ 12ට අපි ගෲප් කෝල් එකක් ගත්තත්
1: සචින්ත මේක මේ තවත් සුවිශේෂී කාරණයක් මට මතක් කරන්න ඕනේ ඒ තමයි මං දැක්කා මේ සජීවව මම මේ සජීව කියන වචනය පාවිච්චි කරන්න හේතුවක් නිසා අපේ තරුණ පරම්පරාව අපේ ඊළඟ පරම්පරාව සජීවීව මේ වැඩේට දායකත්වය දක්වනවා. සමහරවිට අපි ඒව පාවිච්චි කරනවා පොඩි පොඩි වැඩවලට පාවිච්චි කරනවානේ. නමුත් මේ අවුරුදු සේමන් දැකපු දෙයක් තමයි ඒ අයට වෙනම වැඩසටහනක් තිබුණා. ඒ අය මුල පටන් ගත්ත වෙලාව ඉඳලා අන්තිම වෙනකම්ම හැම තැනකදීම ඔවුන් ඉතාමත්ම ලස්සනට වැඩි හිටියොත් එකට එකතු වෙලා වැඩ කටයුතු කරා.
3: මම හිතන්නේ ඇත්තට මේ අපි දැන් අපි මේක එලින් බලන් ඉන්න කට්ටිය දකින්න තියෙන ආසම දෙයක් තමයි ඒක. මොකද ඇත්තටම මේ අවුරුදු සේ දකින්න එක දෙයක් තමයි මේක මේ විශ්වයක හරි නැත්නම් ඉඹුලා සහෝදරය හරි මේ කණ්ඩායමක් එකතුලා කරන වැඩක් හැටියට නෙමෙයි අපිට දැනෙන්නේ මේක මේ 200ක් දැන් කිව්වා වගේ 200ක් ආවා 300ක් වගේ 200ක් ආවා 300ක් ආවා උදව් කරන්න එන්නේ මේක මේ අපි අපේ වැඩක් කියලා දැනෙන හින්දානේ මම හිතන්නේ අපි විශේෂයෙන්ම අපි මේ ප්‍රජාව විශේෂයෙන්ම උතුරු ගොඩ දෙනෙක් මේ මෙල්බර්න් වල තියෙනත නෝදර්න් සබර්බ්ස් වල කිසි දෙයක් වෙන්නේ නැහනේ ලංකාවේ කට්ටිය නැහනේ ඒ වගේ මතයකුත් තියෙනවනේ හැමදේම වෙන්නේ සෞත්‍ය සබප් කියලා එකකුත් මේ තියෙන ඇත්තට මම හිතන්නේ ඒකට දීපු හොඳම උත්තරයක් මේක සහ අපිටත් අපේ අවුරුදු සුවේ හැටියට එන්න අවශ්‍ය කරන වටපිට ආධිපේක පැතුම් මං හිතන්නේ සුවිශේෂී දේ. මොකද දැන් පැතුම්ටත් මේක තමන්ගේ වගේ යන්න හිතනවනේ. අපිටත් මේක මගේ වගේ යන්න හිතනවනේ. එහෙම වෙන්නේ මේ කණ්ඩායම එකතු වෙලා ඒ හදපු අර විනිවිද වාවේ සහ අර වෙල්කම් කිරීමනේ. අපිට මේ ඇතුළට උදව් කරන්න. ඕගොල්ලෝ අපි ඔයගොල්ලන්ගේ උදව් අපි සාදරයෙන් පිළිගන්නවා. සමහර කට්ටිය උදව් කරන්න ගියත් ගන්න ඇති. එතකොට ඉතින් දෙන්නෙත් නැහැ. මම හිතන්නේ ඒක තමයි මේකෙත් ලොකුම සාර්ථකත්වය සහ ඇත්තට මේ කණ්ඩායම එතනින් එහාට ගියාම මේ අපි මේ හමුදා මේගොල්ලෝ සංවිධානය කරන්නේ නැහැනේ. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. මීට වඩා හොඳ කණ්ඩායමක් දෙවෙනි પરම්පරාවක් ගොඩනගන මම හිතන්නේ අපි දකින්න තියෙන ලොකුම මේ සතුටත් එක මම හිතන්නේ සංගයනරි මේ කගේ කාරණා එකතු කරන්න ඇති සම්බන්ධ.
2: ඔව් ඒකට හොඳම උත්තරය තමයි මෙවර අපි මාර්තු මාසේ තමයි යූත් හියුම් ශ්‍රී ලංකන් යූත් ඇසෝසියේෂන් එකක් රෙජිස්ටර් කළා. ඒක එදා දවසේ මම හිතන්නේ 48ක් විතර මේ තරුණ තරුණිය එකතු වුණා. එකතු වෙලා එදා කාර්ය මණ්ඩලයක් නිලධාර මණ්ඩලයක් මේ භාර අරගෙන මුලින්ම කළේ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්ලීන් අප් ඩේ එක. ක්ලීන් අප් ඩේ දවසේ විතරක් ඒ තරුණිය එකතු වුණා 48ක් හෝ 52ක් එකතු වුණා එදා දවසේ මේ ඕස්ට්‍රේලියන් ක්ලීන් අප් ඩේ දවසේ. ඊළඟට ඒගොල්ලන්ගේ දෙවෙනි ප්‍රොජෙක්ට් එක තමයි ගුඩ් ෆ්‍රයිඩේ ඇපිල් එක. ගුඩ් ෆ්‍රයිඩේ ඇපිල් එකටත් 56 දිනක් විතර එකතු වුණා. මේ දැන් ක්‍රමක්‍රමයෙන් මේ හැමෝම දරුවෝ දැන් එකතු වෙනවා. මොකද දුරකථනින් පහුගිය දවස් මේ අවුරුදු ඔස්සේ පහුණු ගමන් කිව්වා අනේ අපේ දුව දරුවන්ටත් අවස්ථාව තියෙනවද මේකට සම්බන්ධ වෙන්න. මේක දුව දරුවන්ට තමයි මේ අවස්ථාව සාදලා තියෙන්නේ මේ ශ්‍රී ලාංකික දුව දරුවන්ට. ඉතින් ඒක නිසා බොහොම සන්තෝෂෙන් කියන්නේ මේ නාලිකාව අහගෙන ඉන්නවා නම් කවුරු කාගේ දුව පුතාලා මේ සම්බන්ධ වෙන්න ඕන නම් මේ අපේ විශ්ව තරුණ සංවිධානයත් එක්ක බැඳිලා මේ ඉදිරියට තියෙන ඔස්ට්‍රේලියා ක්ලීන් අප් ඩේ ගුඩ් ෆ්‍රයිඩේ ඇපිල් එක වෙසක් වැඩසටහන් දන් පෙතකට පොසොන් වැඩසටහන් අවුරුදු උත්සව මේ හැම එකටම දායක වෙන්න පුළුවන් ශ්‍රම ශක්තියෙන් හැම දෙයක්.
1: ඔව් අපි සමහරලාට මේ වැඩසටහන් වලට මැදිරියට හෝ එහෙම නැත්නම් දුරකථනෙන් ආරත් අමුත්තන්ට කැඳෙව්වහන් පස්සේ ඒ අයගේ වැඩ ගැන සමහරලාවට අපි වග කියන්නේ නැහැ. අපි කියනවා අපි ඔබතුමන්ලා හරි කවුරු හරි ආවෙන් පස්සේ හැබැයි මේ වෙලාවේදී අපි වග කියනවා. වග කියනවා කියලා කියන්නේ අපි පෞද්ගලික මේක විඳලා තියෙන නිසා. විශ්ව කණ්ඩායමත් එක්ක එකතු වෙනවා කියලා කියන්නේ පෞලේම වැඩක්, තමන්ගේම වැඩක්, හදවතින්ම ඒ ඇත් එක වැඩ කරන්න පුළුවන් කියලා මට ඔප්පු වුණා. අවුරුදු උත්සවයේ දවසේ උදේ ඉඳලා හැන්දෑව වෙනකම් ඉන්නකොට ඒක මගේ වගේ මට හිතුනේ. අසංගයි මට මතකයි අන්තිම වෙනකොට මගේ ඇස්වල කඳුළු ආවා. ඒ කියන්නේ ඒ තරමට මේ අර අපේකම, කියන්නේ සමහර තැන්වලට අපි ගියාම ආටිෆිෂල් නේ, අපි ගිහලා අපේ වැඩේ කරා gedare එනවා. එච්චරයි. නමුත් මේක gedare එන්න හිතුනේත් නැහැ. ඇවිල්ලා ආයෙමත් වතාවක් මම ගියා. මොකද ඒ තරමටම මේක තමන්ගේ ගතියක් අපේ ඇඟට දැනුණා. ඉතින් මම මේක අහන් ඉන්න ආදරණීය අසන්නන්ට කියනවා, ඔබේ දුව පුතා ඉන්නවා නම් අනිවාර්යයෙන් මෙවන්න. මේක වගකීමෙන් අපි කියන්නේ, අපි මෙහෙම වගකීම් දෙන්නේ බොහොම අතලොස්සකට පමණයි මේ වග කියන විදිහට කතා කරන්නේ. විශ්ව කණ්ඩායමත් එක්ක එකට එකතු වුණොත් එහෙම ඒගේ අනාගතය ඉතාමත්ම සාර්ථක වෙනවා. ඔබේ ඉන්න 20 වෙනි කණ්ඩායම 20 දෙනෙක්ගේ කණ්ඩායම ඉතාමත්ම හොඳින් යුතුකම් දන්න වගකීම් දන්න කණ්ඩායමක් ඉන්නේ. ඉතින් දැන් මේ පාර ඉගෙන ගත්ත දේවල් එක්ක කොහොමද ලබන අවුරුද්දේ අවුරුදු උත්සවයට තියෙන සූදානම?
0: ලබන අවුරුද්දට ඇත්තටම පැතුම් අර කිව්වා වගේ දැන් ඇත්තටම මේ අවුරුද්දේ සෑහෙන අපිට මේ පාඩම් ටිකක් ඉගෙන අපි ඇත්තටම අපි දැන් ඔබතුමා කිව්වා වගේ අපි හැම අවුරුද්දෙම කරන දෙයක් තමයි අවුරුදු උත්සවය ඉවරලා පළවෙනි සති දෙක ඇතුළත ආයි මීටින් එකක් කෝල් කරනවා. ඒකෙ වෙච්ච අඩුපාඩු ටික ඔක්කොම නෝට් ඩවුන් කරන්න,
1: සමාලෝචනයක්
0: කරන්න කරලා ඒ කොහොමද උනේ, ඇයි එහෙම උනේ, ඒක වළක්වා ගන්න කෙසේද, ඒක තමයි අපේ ওই සාර්ථකත්වය. අපි හැම අවුරුද්දෙම ඒක කන්ටිනියුස්ලි කරනවා. ඉතින් ඒක ඒ අනුව තමයි ඊළඟ අවුරුද්දේ වැඩපිළිවෙල අපි සකස් කරන්නේ. ඉතින් ඒ ගිය අවුරුදු වලින් වෙන අපහසුතාවයන් අඩුපාඩු ඒ වගේ. ඉතින් ඇතර අපිට ගොඩක් යෝජනා එහෙමත් තිබ්බා. ඉතින් ඒව යෝජනා අපි සමාලෝචනය කරලා ඉතින් අපි තාම සාකච්ඡා මට්ටමේ යනවා. ඉතින් ගිය ලබන අවුරුද්දට කොහොමද සූදානම් වෙන්නේ කියලා. ඉතින් ඒ යෝජනා හොඳ යෝජනා ආවා. මොකද ඇත්තටම මට කීප දෙනෙක් කතා කරලා කිව්වා මේ කුඩා ළමුන් අරගෙන එනවනේ අම්මලා එහෙම. ඉතින් ඒ කට්ටියට පෞද්ගලික තැනක් කියන්නේ ඒගොල්ලන්ගේ වටපිටාව වගේ ඒගොල්ලන්ගේ බබාලගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න ඒ වගේ එකක් තිබුණා නම් හොඳයි කියන එක. ඉතින් ඇත්තටම අපි ඒක ඊටමත් මේ අපි මේක ඇත්තටම පිළිගත්තා ඒක එහෙම දෙයක් තියෙන්න ඕන කියන එක. ඔබ දන්නේ ඒ වගේ ඉතින් අපිට යෝජනා එනවා. ඉතින් ඇති ඇත්තටම අපි ඒවා මේ පිළිගන්න ඕනේ. ඉතින් මොකද ඒ යෝජනා වලින් තමයි ඉතින් ওই තත්ත්වයට පත් වෙලා තින්නේ. මොකද හැමෝම ඔබතුමාගේත් අදහස එනවා හැමෝගේම අදහස එනවා
1: හැමදාම දෙයක් ඉගෙන ගන්නවා නේද?
0: දෙයක් ඉගෙන ගන්නවා.
2: තව දෙයක් මේකෙන් හුඟක්ම පැහැදිලි වුණා මෙච්චර දවන්ත සූර්ය මංගල්‍යයකට ආපු පිරිස 12,000කට වැඩි ප්‍රමාණයක් මෙතන රැඳී සිටි ඔබතුමා ඇස් දෙකෙන් දකින්න ඇති කිසිම කල කෝලහලයක් එක්ක රණ්ඩු සරවල්මක් කිසිම තැනක සම්බන්ධ වුණේ නැහැ. ඉතින් පුදුමයි ඒක පොලිසිය අයටත් ඒ වගේම අපේ ඉන්න සිකියුරිටි අයටත් බොහොම පහසු වුණා. ඒ දෙය කරන්නේ ඒකත් මම මේ වෙලාවේ මතක් කළ යුතුමයි.
1: ඔව් විශේෂයෙන්ම අර මම අර මේ සංගීත සම්දර්ශනයේ වෙලාවෙත් ඒ සිකියුරිටි අපේ ආදරණීයත් එක්ක කතා කරගෙනනකොට ඒගොල්ලන් පුදුම වෙනවා මෙච්චර සෙනඟක් එක තැනක ගුලි වෙලා නටනවා කිසිදු පුංචිවත් ප්‍රශ්නයක් ඇති නොවීම ගැන. ඒක මම හිතන්නේ ඒ මේ මේ ආරක්ෂක අංශවලත් පළවෙනි වතාවට වගේ දැක්ක විදිහට තමයි ඔවුන් කියන්නේ. නැත්තම් ඔය වගේ තැන්වලද කාලා බීලා නටලා දඟලලා කෑගාගෙන
0: රන්දු අපි දැන් අපි අත ඇත්තම කියනවා නම් ස්ටේජ් එක වටේට අපි සේෆ්ටි ෆෙන්ස් එකක් දාලා තිබුණේ
1: නැහනේ.
0: ඇන්ටි ඇන්ටිවර අපි මේ ලයින් එකක් ඇද්ද නිකන් ලණුවක් තමයි දේ. ඒක මීටරයක් ඩිස්ටන්ස් එකේ වෙන වේගිතුවක්ින්ද නෙමෙයි අර කට්ටිය නටනකොට ඇවිල්ලා ස්ටේජ් එකේ වැදලා ඒ කට්ටියට තුවාල වෙයි කියලා. මොකද අපිට බය හිතුණා අර මුළු කොන් වලින් එහෙම තුවාල වෙයි කියලා. එච්චරයි අපි ඇද්දේ. ඉතින් අපි වටේ හිටියේ මුළු අය ආරක්ෂා කරගන්න ඒ කට්ටියට තුවාල වෙන කාර්යය. හැබැයි කිසිම කෙනෙක් අර ලණුව ඉස්සරහට ආවේ
1: නෑ. ආවේ නෑ.
0: ඒකෙන් පැන්නුවේ නෑනේ. දැන් වෙන තැන් වල එහෙම නෙවෙන්නේ උතර තා.
1: ඔව් පැනලා කෑගල්ලා
0: ස්ටේජ් එක නගින්න ගිහලා එහෙම කිසිම මේ එකක් තිබුණ නෑ අතරම.
1: ඒ දෙන්නම ඇත්තමයි. ඒ ප්‍රේක්ෂකෙන්ඩත් අපි ස්තුතිවන්ත
0: වෙනවා විශේෂයෙන්ම
1: ඒ විනයක් තියාගෙන නේද?
0: අනිවාර්යයෙන්ම.
1: අපි මේ ඉතමත් මික්මනින් අපිට සමුගෙන යන්නත් කාලය ඇවිල්ලා තියෙන නිසා වික්ටෝරියානු ශ්‍රී ලංකේ සුබසාධක සහ සංස්කෘතික සංගමයේ නේද ඒක දැන්.
2: ඔව්.
1: එතකොට ඊළඟට තියෙන ඉවෙන්ට්ස් පොඩ්ඩක් අපි මතක් කරලා අසංග.
0: ඔව්. මට ඇත්තටම මේ අර විමුලන මහත්මයා කතා කරා වගේ අපි විශ්ව යූත් එකෙන් දැන් අපි වැඩේ කරගෙන යනවනේ. අපි දැන් අපි ඒකටියට අවස්ථාව දෙනවා. මේගොල්ලන් ඊළඟ ඉවෙන්ට් එක තමයි විශ්ව යූත් එකේ වොලිබෝල් ටූර්නමන්ට් එකක් තියෙනවා. ඒ වොලිබෝල් ටූර්නමන්ට් එක තියෙන්නේ ජූලි 11 සැටර්ඩේ සෙනසුරාදා දවසක ක්‍රැකීබන් ස්පෝර්ට් ස්ටේඩියම් එකේ. ඉතින් රෙජිස්ටර් වෙන්න කැමති ටීම්ස් ඉන්නවනම් රෙජිස්ටර් වෙන්න පුළුවන් විශ්ව යූත් එකට. ඉතින් විශ්ව යූත් එකේ අපේ වෙබ් මේ පේජ් එකට ගිහිල්ලා ඒකට කන්ටැක්ට් කරගෙන අපිට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒකට
2: අනිතක දුවදරුවන් මේක සාර්ථක කරගන්න මේ ශ්‍රී ලාංකික අපේ සිංගල පාසල් තියෙනවා. ඒ වෙන් ඒ දරුවන්ටත් දෙමෝපියන්ටත් ගුරුමයන්ටත් මේ වෙලාවේ පොදුවේ ස්තුතියක් කළ යුතුමයි. මොකද අපේ මේ සංස්කෘතික නැටුම් මේ විදිහට පෙළ ගැස්සීම ඒක තමයි මම මතක් කළේ.
1: මං හිතනවා මේ අපි අනිත් පැත්තට මෙන්න එහෙම දෙයක් කියන්න ඕනේ සචින්ත. ඒ තමයි මේ වගේ දැවැන්ත උත්සවයක් සංවිධානය කරලා අපිට ඒ ශ්‍රී ලාංකික කම ආයමත් ලංකාවට ගියා වගේ හැඟීම ලබා දුන්න විශ්ව කණ්ඩායමට අපි කොහොම ස්තුති කරන්නද මන් දන්නේ නැහැ. මොකද ඒක මේ හරිම අපූරු දෙයක් සහ මේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙච්ච දෙයක් ඒ විදිහටම ඔබ ඉෂ්ට කරා. ඉතින් ඒකට ඉඹුලාන මහත්මයාට ඒ වගේම අසංග මහත්මයා ඇතුළු අනිකුත් සියලුම නිලධාරී මණ්ඩලයටත් ඒ නිලධාරී මණ්ඩලයේ වටේ එක්රොක් වෙච්ච 200ක් ඊට පස්සේ 200 වටේ තව එක්රොක් වෙලා හිටියා මේ සියලුම දෙනා අපි බොහොම ස්තුතිමන්ත වෙනවා. තවත් අර මේ කාරණාවක් තියෙනවා නේද මේ තව මාසකින් හෝ එකමාරකින් ඔබ ඇතුළු කණ්ඩායම කරන්න බලාපොරොත්තු වෙන ඩක් පන්සලත් එක්ක සම්බන්ධ කරගෙන.
0: ඔව් අබතල් පූජාවක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි තාම දින ලෑස්ති කරගෙන නැහැ. අපි ඒක දැනුම් දෙන්නම්
1: යථාර්ථයෙන්. අපි ඒක ඊළඟ සතියේ කතා කරමු. මේ බොහොම ස්තුති මේ මේ ස්වර්ණ FM වැඩසටහන ඔබේ සංගමයට ඕනෑම වෙලාවක විවෘතයි. අපි විතරක් නෙවෙයි ලක්මීර වැඩසටහනත් ඒ වගේමයි මේ 88.6න් මේ අපේ වැඩසටහන් දෙකම අපේ ගමේ වැඩක්නේ. ඒ නිසා අපිත් එක්ක අය වැඩිය අහන්න දෙයක් නැහැ. උදේ කතා කරත් අපි දවල් වරු වෙනකොට ඒ වගේ ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයමත් එන්න වෙලාවක බොහොම ස්තුතියි අද ආවට. ඒ වගේම බොහොම ස්තුතියි මේ වගේ වැඩක් සංවිධානය කළාට.
2: බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා.
0: බොහොම ස්තුතියි වැතුම ඇතරම මේ පෞගිය මාස කීපේ පුරාම අපිට ලබා දුන්න සහයෝගයට සචින්ත බොහොමත් ස්තුතියි. ඒ වගේම 88.6 ආයතනයේ ඔක්කොම නිලධාරී මණ්ඩලයට බොහොමත් ස්තුතියි.
1: ඔව් ඔබ කරන හැම වැඩක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.